නවයයි එක අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්

0: සුබදසනක් වෙලා උදෑසන 6යි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: සුබ දවසක්
1: අලුත් වෙලා
2: පහසු වෙලා
3: තෑගි වැඩි වෙලා
4: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය.

නවයයි එක අසු නවයයි තුන්න සුප්‍රීම් රේඩියෝ අහසෙත්තිලේ කොළොඹෙත් බලේ කොතනක් ඇහේ සුප්‍රීම් රේඩියෝ

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: විද්‍යාඥයෙක් පරීක්ෂණය කරලා වැළඳුනාම කියන්නේ මම අසාර්ථකයි කියලා නෙමෙයි. මේ ක්‍රමය හරියන්නේ නැහැ කියලා මම දැන් දන්නවා කියලා. ජීවිතේත් ඒ වගේ. වර්ධන හැම පාරම ජයග්‍රහණයට යන තව පාරක් හොයාගන්න ඔයාට පුළුවන්. සිහින දිනන ජයග්‍රහී දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා.
2: පහසු වෙලා.
1: තෑගි
2: පැඩි වෙලා. අංක 1යි ලග්න 1යි.
1: 100ක්ම ඔබ යකේ.
2: අංක 2ක් ගැලපුණාම
1: රුපියල් 1000ක්ම අතේ.
2: අංක 2යි ලග්න 1යි
1: 2500ක් අතේ. අංක 3ට
2: 50000.
1: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
3: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ පෙරලිකාර සඳුදා
1: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරි
0: සුවබර අඟහරුවාදා,
2: ආසාත්මිකතාවයේ සමහරක් වෙලාට පින්දන්නේ ගැස්ට්‍රයිටිස්,
0: හැඩකාර බදාදා.
1: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්න නැහැ.
0: රසපිරි බ්‍රහස්පතින්දා
3: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරලා
4: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන.
5: Supreme Lifestyle සතියේ දවස් පහේම උදේ 10ට
6: නවත්ත ගන්න ඔය කන්දුස් කිරියාව. මේ අම්මටයි දුවටයි කරුණාවෙන් මං කියන්නේ.
7: වෙනදා මෙච්චර පාන්දරින් ලාල් මහත්තයා කුස්සියට එන්නේ නැහනේ.
8: ඔබ දන්නවනේ මට කඩ කැම කන්න බෑ කියලා.
9: තමුසේ මටත් සෙල්ලම් දාන්න එනවා.
10: අයියෝ අයියෝ
9: දානවායි කූඩුවට.
10: අංකල් ඊයේ උසාවියේ පැත්තේ හිටියා.
11: අපේ ගෑන්ට පිස්සු.
12: මේක කාගේ වෙන්නද දන්නේ?
13: මං දන්නවද බං?
14: සේද බලා මල්යහනේ. පාවෙමු සැමදා. යෝන් වසන්තේ. ටීවී සුප්‍රීම් ප්‍රයිම් ටයිම් තුලින්. සතියේ දිනවල රාත්‍රී 9ට.
15: අහසෙන් දිලේ පොළොවේ බලේ කොතන ඇහි.
5: සුප්‍රීම් රේඩියෝ. මේක සුපිරියක්.

0: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
1: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
2: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
3: The welcome show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina වෙලා ආසාවෙන් පටල ගන්නතු පටන් ගන්න සතිය දවස් පහේම උදේ 7ට. The welcome
2: show. අනුග්‍රහය
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
5: Number 20.
6: උඹ දැක මන දොල පින වෙන යාමේ.
5: Number 5.
3: Saturday weekend එක happening කරගන්න.
2: එතන වෙනතර ජනප්‍රිය සින්දු.
7: Oh god.
2: එක දිගට එක පැනට. සිනසුරාදා උදේ 10 ඉඳන් දවල් 12 වෙනකල්.
3: Supreme Radio. Radio. Super Hits 20 with Hasita.
8: 89.1 89.3 Supreme Radio.

0: සුබෝ දැස්සනා කොයාට වෙලාවූතේ හතයි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිමලොතරයිය. NLP හඳහන ඔබත් අදම NLP හඳහට බලාගන්න.

0: සිහිනතිනන ජැක්රාහේ දවසකට පාරකයන්නේ එන්නල්වී සුපදවසක්.
1: සුබදවසක්
0: අලුත් වෙලා
1: පහසු වෙලා
2: තෑගි පැඩි වෙලා
1: අංක එකයි ලග්න එකයි
0: සියයක්ම ඔබ යටේ
1: අංක දෙකක් ගැලපුණාම
0: රුපියල් 1000ක්ම අතේ
1: අංක දෙකයි ලග්න එකයි
0: 2500ක් අතේ අංක තුනට
1: 50000
0: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000
1: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
0: කැමති එකක් අපේ අතේ සුබදවසක්
3: දවස සුබයි සිහින දිනයි සුබදවසක් ජාතික ලොතරැයි මණ්ඩලය

0: ප්‍රීම් රේඩියෝ
1: සුබ දවසක්.
2: අලුත් වෙලා
1: පහසු වෙලා
2: තෑගි වැඩි වෙලා
1: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
2: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
0: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
3: අවසාන ප්‍රශ්නය. ආශා අපි හිතමු අයිසරහ දෙන්නෙක් රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාවෙ ආගිය යුතුකම මොකද්ද?
4: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ.
5: ගමේ පන්සිරියාවිය හටකාරිය.
6: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට Tempo Town අහන්න.
7: Tempo Town
6: with Ashi.
0: 89.1 89.3
8: Supreme Radio.

0: Endless Weekend with Supreme Radio. ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ මහජන සම්පත ලොතරැහියෙන් රුපියල් ලක්ෂ 25ක තියාගේ දිනාගත් කෑගල්ලේ චන්දිමා බණ්ඩාර මහත්මිය.
1: මම චන්දිමා බණ්ඩාර, ආවේ කෑගල්ල ප්‍රදේශයෙන්. ජාතක ලොතරැයි මණ්ඩලයේ මහජන සම්පත බිලින් වාරයකින් මට ලක්ෂ 25ක මුදලක් ජයග්‍රහණය කරගන්න හැකි වුණා. නොසිතූ අවස්ථාවක ලැබුණු මේ මුදල මගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සහ මගේ ඉදිරි අනාගතය වෙනුවෙන් යොදවන්න මම තීරණය කළා තියෙනවා. මම නගරයට ගියොත් මම ගන්නවා එකක්. ඒක මට ආවේ පුරුද්ද තාත්තගෙන්. ඉතින් ඒක එයාලයි කාලින්දම මම දකිනවා දිනුම් අදිනවා. ඉතින් මටත් විශ්වාසයක් තිබුණා, මටත් ඇදේ කියලා. ඒකයි මම ඒක දිගටම මේ විදිහට ලොතරැයිපත් ගත්තේ. ඉතින් අද මට ඒ වාසනාව හිමිුණා. ඉතින් ඔයාලගේ අනාගතය සාර්ථක කරගන්න, ඔයගලගේ හීන හැබෑ කරගන්න ජාතික ලොතරැයි මණ්ඩලයෙන් ඔයගලන්ට මේ ලබා දෙන සහයෝගය ලබා ගැනීමට නම් ඔයගොල්ලොත් මං කියනවා ටිකට් පටක් අරගෙන ජයග්‍රහණයක් ලබා ගන්න කියලා. ඒ වගේම මේ අවස්ථාව ලබා දුන්නට ජාතික ලොතරැයි මණ්ඩලයට ගොඩක් ස්තුතියි.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය. NLB

0: 89.1 සුප්‍රීම් රේඩියෝ
1: මව පරා උපන් බිරිඳ එහිමිගුරු
2: කරන්න ඕනේ මොනවද එපා මොනවද කියලා මම හොදාට දන්න.
3: අනේ කුඩම්මේ
4: ආයි හැම උඹ ඒ කෙල්ලව ආශ්‍රය කරන්නේ.
5: එයා සමන් මලි. එයා හොඳට සින්දු කියනවා.
6: සිරිය දිරිය දියනිය සමන්මලිය ටීවී සුප්‍රීම් ප්‍රයිම් ටයිම් තුලින් සතියේ දිනවල රාත්‍රී 8ට.
7: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.

0: සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
1: සතියේ දිනවල රාත්‍රී 7ට
2: අනුග්‍රහය
3: සුබ දවසක්
2: අලුත් වෙලා
3: පහසු වෙලා
4: තෑගි වැඩි වෙලා
5: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
6: 89.1 89.3 Supreme Radio Supreme Radio මේක සුපිරියක්.

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහට බලාගන්න
2: පෙරලිකාර සඳුදා
3: කේන්ති යන්න හේතු මොනවද මෙන්න මේවා
2: හරි සුව බර අඟහරුවාදා
4: ආසත්මිකතාවේ සමහරක් වෙලාට පින්දන්නේ ගැස්ට්‍රයිටිස්
2: හැඩකාර බදාදා
5: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්න නැහැ
2: රස පිරි බ්‍රහස්පතින්දා
6: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරල
7: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
8: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් සතියේ දවස් පහේම උදේ 10ට
9: Number 20.
10: Number 5.
8: Saturday. Weekend එක happening කරගන්න.
11: එතන බෙදාතොර ජනප්‍රිය සින්දු.
12: Oh god.
11: එක දිගට එක පැනට. සිනසුරාදා උදේ 10 ඉඳන් දවල් 12 වෙනකල්.
8: Supreme Radio. Radio. Super Hits 20 with Hasita.
0: Supreme Radio. Wagee hande, wagee rata.

0: 8යි විනාඩිය කයිදෑන්.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: සුබ දවසක්
1: අලුත් වෙලා
2: පහසු වෙලා
3: තෑගි වැඩි වෙලා
4: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතක ලොතරැයි මණ්ඩලය.

0: A suonare ai ecra, a suonare ai tune. Supreme Radio. Magiyana, magirata.
1: විද්‍යාඥෙක් පරීක්ෂණයක් කරලා වැරදුනාම කියන්නේ මම අසාර්ථකයි කියලා නෙමෙයි. මේ ක්‍රමය හරියන්නේ නැහැ කියලා මම දැන් දන්නවා කියලා. ජීවිතේත් ඒ වගේ. වර්ධන හැම පාරම ජයග්‍රහණයට යන තව පාරක් හොයාගන්න ඔයාට පුළුවන්. සිහින දිනන ජයග්‍රහී දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්
3: අලුත් වෙලා
2: පහසු වෙලා
3: පැඩි පැඩි වෙලා
2: අංක එකයි ලග්න එකයි
3: 100ක්ම ඔබ යකේ
2: අංක දෙකක් ගැලපුණාම
3: රුපියල් 1000ක්ම අතේ
2: අංක දෙකයි ලග්න එකයි
3: 2500ක් අතේ අංක තුනට
2: 50000
3: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000
2: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
3: කැමති එකක් අපේ අතේ සුබ දවසක්
4: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
0: Endless Weekend with Supreme Radio.

දැන් හරියටම සතියකට පස්සේ ඔන්න ආයත්සරයක් හසි දැවිලි නොවේ පැත්තට. ඉතින් මතක් කරන්න ඕනේ දැන් මේ දවස්වල දැන් ගොඩාක් අය හරිම සතුටින් ගත කරන්නේ, මොකද අලුත් අවුරුද්ද ඉවර වෙලා දැන් පවුලේ ඇත්ත එක්ක අලුත් සම්බන්ධතා පටන්ගෙන තියෙනවා නේද? අලුත් සම්බන්ධතා අලුත් කරගන්න ගමන් අලුතෙන් ආදරය කරන්න පටන්ගෙන තියෙනවා නේද? නෑදෑ හිත මිත්‍රාදීන් එක්ක යාළුවෝ එක්ක මේ ගත කරන මේ ජීවිතය අලුතෙන් ආයෙත් පටන් ගත්තා වගේ හැඟීමක් හැම කෙනෙක්ටම දැනෙනවා ඇති. මම මේ කියන්න හැදුවේ දැන් අද දවස දැන් මේ ලෝන් වීකෙන්ඩ් එකක් හම්බෙලා තියෙනවා නේද ඔක්කොටම? දැන් ඊයේ පෝයේ දවස, ඊට පස්සේ අද සෙනසුරාදා, හෙට ඉරිදා, දවස් තුනක් එක දිගට ඔන්න දැන් ගොඩාක් අය මේ වෙනකොට ගෙදරත් එක්ක තමයි කාලේ ගත කරමින් ඉන්නවා ඇත්තේ නේද? නිවාඩු පාඩු ඉන්නවා කියලා හිතුවට නිවාඩුවක් නැති වෙන්නත් පුළුවන්, ගෙදර මේ වෙනකොට වැඩ කරන ගමන් ඉන්නවා වෙන්න පුළුවන්, මේ ලෝන් වීකෙන්ඩ් එකේ කොහේ හරි යන ගමන් ඉන්නවා වෙන්න පුළුවන් නේද? අද දවස පුරාම නැත්තම් අදත් සුපුරුදු පරිදි වැඩ කරන ගමන් ඉන්නවා වෙන්න පුළුවන්. හරි, මේ මං වගේ. හරි, ඉතින් ඔයාලට තමයි මේ මම කියන්නේ. ඉතින් ඔයාගේ නිදහස තම තව වැඩි කරන්න, ඔයාගේ පාළුව නැති කරන, ඔයාව අද දවස පුරාම විනෝදෙන් තියන්න මම හැස්සෙන් ඉන්න මේ පැත්තේ ඉඳලා. ඉතින් මතක් කරන්නේ මේ පැත්තේ කෝල් එකක් ගන්න 0112 510 510 කියන අපේ හොට්ලයින් නම්බර් එකට ඔයාලට පුළුවන් කෝල් එකක් ගන්න. ඒ විතරක් නෙමෙයි, ඔයාලට පුළුවන් WhatsApp එකේ පැත්තට මැසේජ් එකක් දාන්න 0718 89 3 89 3 කියන අපේ WhatsApp නම්බර් එකට ඔයාලට පුළුවන් WhatsApp මැසේජ් එකක් දාන්න. මම බලාගෙන ඉන්න ඔයාගේ මැසේජ් එක මේ පැත්තේ එනකම් ඔයාව ආදරෙන් මේ ලස්සන සින්දු වලට එකතු කරගන්න. ඊළඟට දෙන්න හදන්නේ අලුත් ආදර කතා වලට වගේම පරණ ආදර කතා වලට අමතක කරන්නෙම බැරි ලස්සන සින්දුවක් තමයි මේ පැත්තේ ලෑස්ති කරලා දීලා තියෙන්නේ. හරි, අපි දැන් මේ සින්දුව අහන්න තමයි ලෑස්ති වෙන්නේ. මම මතක් කරපු විදිහට හොට්ලයින් නම්බර් එකට කෝල් එකක් ගන්නවට හැකියාවක් තියෙනවා. ඒ වගේම ඔයාලට පුළුවන් WhatsApp නම්බර් එක පැත්තට මැසේජ් එකක් දාන්න. අද දවස් පුරාම මම ඔයාත් එක්ක කාලය ගත කරනවා. ආදරෙන් මතක් කරන්නේ එන්න මේ පැත්තට මගෙත් එක්ක ආදරෙන් අද දවස පුරාම විනෝදය ඩබල් ත්‍රිබල් කරගන්න. එහෙනම් පටන් ගමු අද දවස. ආදරෙන් මතක් කරන්නේ එන්න මේ පැත්තට. මේ වෙලාවේ මාව අහගෙන ඉන්න ඔයාවත් එක්ක තුරෙන් තමයි මේ ලස්සන සින්දුවට යන්න ලෑස්ති වෙන්නේ. අටයි විනාඩි 14යි දැන්.

0: පුරෝහිත, වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු.
1: එම මෙහෙම
2: පස්වාන් දහසකන සමාවසර රාජෝත්තම යනන් වහන්ස,
0: අහල පහල නිවැසියන්ට බාධාවන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? පවසව.
3: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මොත්.
0: ඈ හැබෑවට
4: සතිය දවස් පහේම දවල් දෙකට
5: සින්දු කැෆේ විත් නිමේෂා.
6: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.
7: සුවඳ දැනි දැනි දැනෙනවා.
8: සොඳුරු අතීතයේ සෙවණැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night.
6: සතියේ දිනවල රාත්‍රී 7ට
4: අනුග්‍රහය
9: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.

අටයි විනාඩි 23ත් වෙලා තියෙන්නේ. අද ගත කරමින් ඉන්නේ හරි විනෝද ජනක දවසක්. මොකද සෙනසුරාද කියන්නේ අපි හැමෝම බලාපොරොත්තුෙන් ඉන දවසක් නෙමෙයි. දැන් දවස් පහක් එක දිගට වැඩ කරලා ඉතින් දැන් මේ ලෝන් වීකෙන්ඩ් එකකුත් හම්බෙලා තියෙන මොහොතක අපිට පුළුවන් අද දවස විනෝදයෙන් ගත කරන්න. අද දවස පුරාවටම මම ලෑස්ති ඔයත් එක්ක ආදරෙන් ගත කරන්න. ඉතින් මතක් කරන්නේ මේ පැත්තට කෝල් කරන්න, මේ පැත්තට මැසේජ් කරන්න කියන එක. ඉතින් ඊයේ ලෝක කම්කරු දිනේනේ නේද? ඉතින් අපි හරි විශේෂයි. ලංකාවේ හැම වැඩ කරන ජනතාවක්ම අපි ආදරෙන් මතක් කරන ඕනේ. ඉතින් ඒ අයගේ ශක්තිය, ධෛර්යය එයාලා හින්දා තමයි අපේ ලංකාව අද වෙනකොට ලොකු තැනක තියන්න එයාලා ගොඩාක් උත්සාහයක් ගන්නවා. ඉතින් එයාලා හින්දා තමයි මේ ලංකාවේ ආර්ථිකය පවා රඳා පවතින්නේ. ඉතින් ලෝකෙම වැඩ කරන ජනතාව ගැන අපි කතා කරොත් එහෙම, ඉතින් වැඩ කරන ජනතාව මතනේ නේද මේ ලෝකේ රඳා පවතින්නේ. ඉතින් අපි වැඩ කරන්න තමයි අපිට දෙයක් ලැබෙනවා වගේම ලෝකෙට දෙයක් ලැබෙන්නේ. ඉතින් අපි ආදරෙන් මතක් කරන්න ඕනේ මේ කම්කරුවන්. ඉතින් කම්කරුව කිව්වේ පොදුවේ වැඩ කරන ජනතාව. හරි. ඉතින් මේ හැම කෙනෙකුම මතක් කරන්න ඕනේ ආදරෙන්. ඉතින් ඊයේ දවස තමයි එයාලගේ දවස. ඉතින් මතක් කරන්නේ ආදරෙන් එයා ගැන මතක් කරනවා වගේම ඉතින් අපි උත්සාහවන්ත වෙන්න ඕනේ අපේ ජීවිතය සාර්ථක කරගන්නා වගේම අපෙමුත් දෙයක් ලෝකෙට දෙන්න නේද. ඉතින් එහෙම තමයි අපි ඉස්සරහට යන්න ඕනේ. හරි. මේ මතක් කිරීමත් එක්ක කෙනෙක් ඉන්න එකතු කරගන්න, කෙනෙක් නෙමේ කිහිප දෙනෙක්ව ඉන්නවා එකතු කරගන්න ලෑසි වෙන්නේ. මේ වෙලාව මාව අහගෙන ඉන්න ඕන රමණී චින්තා ගුඩ් මෝර්නින් කියලා මැසේජ් එකක් දාලා තියෙනවා ලස්සන පින්තූරයකුත් එක්ක. ගුඩ් මෝර්නින් රමණී, ඔයාවත් එකතු කරගන්න තවත් ලස්සන ගීතයක් අහන්න. ඊට පස්සේ යන්න හදන්නේ මහනුවර පැත්තට. ඔන නදීක මේ වෙලාව මාව අහගෙන ඉන්නවා ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්න හසිත මහත්තයා, ඒ වගේම ලොකු පුතා චූටි පුතා දුවවත් එකතු කරගන්නවා. මේ වෙලාවේ සුප්‍රීම් රේඩියෝ අහන හැමෝමත් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තමයි ඔන්න මේ විදිහට මේ පැත්තට මැසේජ් එක දාලා තියෙන්නේ. අනිවාර්යෙන්ම එකතු කරගන්න ආතරින්, දිගටම එකතු වෙලා ඉන්න. අපිට අහන්න ගොඩාක් සින්දු තියෙනවා. අඩුවෙන් කතා කරලා වැඩියෙන් සින්දු අහන දවසක් නේද සෙනසුරාද කියන්නේ. ඉතින් ගොඩාක් අය විනෝදෙන් ගත කරන්න කැමතියි, වගේම නිදහසේ ගත කරන්න කැමතියි අද දවස. ඉතින් ඔයා වෙනුවෙන්ම තමයි අද දවස වෙන් කරලා තියෙන්නේ. ආදරෙන් මතක් කරන්න ඕනේ මේ පැත්තට කෝල් එකක් ගන්නවට හැකියාවක් තියෙනවා. 0112 510 510 අපේ හොට්ලයින් නම්බර් එක වට පුළුවන් මේ පැත්තට කෝල් එකක් ගන්න. ඒ වගේම WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දානත් ඔයාට හැකියාවක් තියෙනවා. 0718 89 89 3 කියන අපේ WhatsApp නම්බර් එකට ඔයාට පුළුවන් මැසේජ් එකක් දාන්න. එනයි ඉතින් ලස්සන ගීතයක් අහන්න මේ ලෑස්ති වෙන්නේ. දෙකටම මගත් එක්ක එකතුලා ඉන්න, ආදරෙන් එකතු කරගන්න මේ වෙලාව මාව අහගෙන ඉන්න ඔයාවත්.

0: අටයි විනාඩි 31යි දැන්.
1: Number 20.
2: නුඹ දැක මන දොල පින වෙන යාමේ.
1: Number 5.
3: ආදර මල් පවනේ.
4: Saturday. Weekend එක happening කරගන්න.
5: එතන බෙදාතුරු ජනප්‍රිය සින්දු.
6: Oh god.
5: එක දිගට එක පැලට. සෙනසුරාදා උදේ 10 ඉඳන් දවල් 12 වෙනකල්.
4: Supreme Radio. Super Hits 20 with Hasita.

සේද වලා මල්්‍යහනේ පාවෙමු සැමදා යොවුන් වසන්තේ ටීවී සුප්‍රීම් ප්‍රයිම් ටයිම් තුළින් සතියේ දිනවල රාත්‍රී 9ට.

0: 89.3 Endless Weekend with Supreme Radio. Supreme Radio. ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ ගොවිසෙත ප්‍රථම දයාගේ දිනාගත් ගම්පහ කෞශල්‍යා රාජපක්ෂ.
1: මගේ නම කෞශල්‍යා. මං ආවේ ගම්පහ ඉඳලා. ඉතින් මං හැමෝටම කියන්නේ මං වගේ ජයග්‍රහණය කරන්න ඕන නම් ජාතික ලොතරැයි මණ්ඩලයේ ටිකට් එකක් ගන්න කියලා. ඇත්තටම මං සතුටු වෙන ජාතික ලොතරැයි මණ්ඩලයේ මේ කරන කාර්යය ගැන. ඇත්තටම මම මේක ආයෝජනය කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මං දිගටම ලොතරැයි ගන්නවා. ඇත්තටම සතුටු ඉති.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය. NLB 89.1 89.3 Supreme Radio.

අටයි විනාඩි 41ක් වෙලා තියෙන්නේ. අපි ගත කරමින් ඉන්නේ අද දවසේදී මම ඉන්න පළමු පැය. ඉතින් පළමු පැය වගේම අපිට පැය ගණනාවක් තිස්සේ අද දවසේ කතා බහ කරන්න වෙලාව ඉතිරි වෙලා තියෙනවා. ඉතින් අපිට සිංදු ගොඩක් අහන්න තියෙනවා. මතක් කරන්න ඕනේ උදේසන 10 ඉඳලා 12 වෙනකන් අපිට සුප්‍රීම් රේඩියෝ සුපර් හිට්ස් 20 අහන්නත් හැකියාවක් තියෙනවා අද දවසේදී. ඉතින් ඔයාලට පුළුවන් 10 ඉඳලා 12 වෙනකන් සුපර් හිට්ස් 20 අහන්න තමන් කැමතිම සිංදු අද දවසේ හිමි වෙලා තියෙන ස්ථානේ මොකද්ද කියලා ඔයාලට දැනගන්න හැකියාවක් තියෙනවා. ඉතින් දවස් පුරාම මගෙත් එක්ක ඉන්න. ඔයාගේ නිදහස තව තවත් වැඩි කරන්න. මේ දවස්වල මොකද වෙන්නේ ඔය පැත්තේ? ඉතින් අද ඔයාගේ පැත්තට වහින්නද ලෑස්ති? අවුව සැරයිද? නැත්තම් අද දවසේ හරි සෞම්‍ය කාල ගුණයක්ද තියෙන්නේ? දෙකටම මැදි වෙලා මේ දවස්වල ටිකක් වහින හැඩක් තියෙන්නේ නේද? මේ ඉඳලා හිටලා පොඩ්ඩක් වහිනවා. පොඩ්ඩක් දවල්ට එහෙම ටිකක් රස්නේ තියෙනවා. දවසේ කාල ගුණේ එක එක ආකාරයෙන් වෙනස් වෙනවා. දැන් පාන්දරට එහෙම සාමාන්‍යයෙන් පොඩ්ඩක් සීතලට අපිට දැනෙන වෑංගකට. ඊට පස්සේ දවල්ට සාමාන්‍යයෙන් මාර රස්නේ නේද? මාර ඉදිරියට ඒක දැනෙනවා අපිට. හඩිය ගලන තරමටම රස්නේ. සවසට වහිනවා. හවසට වහිනවා. ආය රෑට පොඩ්ඩක් දාඩිය දානවා. ආය මාර විදිහට කාලගුණේ කෙනෙක් වෙනස් වෙන්නේ නේද? දැන් එක දිගට වෙනස් වෙලා වෙනස් වෙලා දැන් කාලයක් තිස්සේ උන එක දිගට අවසර වැඩියෙන් තිබ්බා. දැන් පොඩ්ඩක් පොඩ්ඩක් වහින්න පටන් ගන්න තියෙනවා. ඉස්සරහට මොනවා වෙයිද දන්නේ නැහැ. එක දිගට වහීද දන්නේ නැහැ දවස පුරාම. ඒ කොහොම හරි පරිස්සමෙන් ඉන්න ඕනේ. දැන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ඔන්න අද දවසේ නිවේදනය නිකුත් කරලා තියෙනවා. දකුණු පළාතෙත් කළුතර සහ කොළඹ දිස්ත්‍රික්කවලත් වෙල්ලබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී වැසි ඇති වෙන්න පුළුවන් කියලා ඔන්න කියලා තියෙනවා. බස්නාහිර සබරගමුව මධ්‍යම ඌව සහ නැගිනිහිර පළාත්වලත් පොළොන්නරුව ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු එකෙන් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිවිරුම් සහිත වැසි ඇති වෙනවා කියලත් කියලා තියෙනවා. ඒ වගේම මධ්‍යම සබරගමුව සහ ඌව පළාත්වල අම්පාර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී අද මිදුම් සහිතත්වයක් පැවතුනා කියලත් ඔන්න කියලා තියෙනවා. ඉතින් පරිසරයෙන් ඉන්නවනේ මේ දවස්වල. හරිද? මේ පොඩ්ඩක් ගිගුරුම් සහිත වැසි ඇති වෙන්න පුළුවන්, අකුණු සැර ඇති වෙන්න පුළුවන්. පරිසරයෙන් මේ දවස්වල ඉන්න කාලගුණයේ කියන එක එකපාරට වෙනස් වෙන්න පුළුවන් නේද? දැන් දික්වාව අපි දන්නේවත් නැතුන දැක්කනේ. අපිට හිතා ගන්නවත් බැරි වුණා ඒ වුණු ව්‍යසනය. ඉතින් ඒ අපි කෝකටත් රෙඩි පිට ඉන්නවනේ. මම ආයෙත් එනවා කියනවා නෙමෙයි, කාලගුණයෙන් පරිස්සම් වෙලා ඉන්න. තමන්ගේ ආරක්ෂාව තමන් විසින් සල්ස ගන්න. හරි. ඉතින් දවස පුරාවට මම ඉන්නවත් එක්ක කාලගුණේ වගේම මම ඔයත් එක්ක ඉන්නවා. වෙනස් වෙන්නේ නැහැ හැබැයි. හරි. දවස පුරාටම ආදරෙන් මතක් කරන්න ඕනේ මේ වෙලාවේ මාව අහගෙන ඉන්න හැමෝමත් එකතු කරගෙන තමයි ඊළඟ ලස්සන ගීතය අහන්න ලෑස්ති වෙන්නේ. දෙකම ඉන්න වගේත් එක්ක.

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලතරයිය. NLP හදහන ඔබත් අදම NLP හදහට බලා ගන්න.
1: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙනවගයි.
2: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු.
3: එම මෙහෙම
4: පස්වන් දහසකන සමාවසර රාජෝත්තමයන් වහන්ස
2: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? පවසව.
5: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මොත්.
2: ඈ හැබෑවට
6: සතිය දවස් පහේම දහවල් දෙකට.

අටයි විනාඩි 53ත් වෙලා තියෙන්නේ. කාලේ ගත වෙන ඉක්මනනේ. දැන් පැයක් පුරාවට මම මේ පැත්තේවත් එක්ක කාලය ගත කරා. අපිට ගත කරන්න තව වේලාව ගොඩාක් තියෙනවා. ඉතින් මම මතක් කරන්නේ මේ පැත්තට එන්න අපි කතා කරමු. ආදරය ගැන කතා කරන්න පුළුවන්. ඒ වගේම ඔයාට මොනවායි ප්‍රශ්න තියෙනවා මම ඉන්නවා ඔයාගේ ප්‍රශ්න විසඳන්න. ඉතින් ඔයාලගින්ම අද දවස පුරාවටම මම රැඳිලා ඉන්න ලෑස්තියෙන් ඉන්නවා. ඉතින් ඔයාට පුළුවන් මේ පැත්තට එන්න. මමත් ලයින් නම්බර් එක ඔයාට පුළුවන් මේ පැත්තට කෝල් එකක් ගන්න. 2112510510 අපේ හොට්ලයින් නම්බර් එක. ඔයාට පුළුවන් මේ පැත්තට කෝල් එකක් ගන්න. ඒ වගේම ඔයාට පුළුවන් WhatsApp එක පැත්තට මැසේජ් එකක් දාන්න. කොහොමද WhatsApp එකට මැසේජ් එකක් දාන්නේ? ඔයාට පුළුවන් මම මේ කියන නම්බර් එක ඔයාගේ ෆෝන් එකට ඇතුළත් කරලා ඔයාට පුළුවන් WhatsApp එකට ගිහලා මට මැසේජ් එකක් දාන්න. 0718-893-893 කියන අපේ WhatsApp නම්බර් එක තියෙනවා. ඔයාලා පුළුවන් ඒ පැත්තට මැසේජ් එකක් දාන්න. අපි සාමාන්‍යයෙන් කැමතිනේ මැසේජ් කරන්න නේද? කතා බහ කරනවට වඩා අපි ගොඩාක් කැමති ඇඟිලි තුඩු වලින් ටයිප් කරන්න. එහෙම ටයිප් කරලා ලස්සන මැසේජ් එකක් ඔයාලා පුළුවන් මට මේ පැත්තට එවන්න. මම ලෑස්ති මුළු ලෝකෙටම ඇහෙන්න ඒ ලස්සන මැසේජ් එක ගැන කියන්න. හරි, WhatsApp එකේ පැත්තේ කට්ටියක් ඉන්න එකතු කරගන්න. යාළුවෝ එකතු කරගන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. බලමු කවුද මේ පැත්තේ ඉන්නේ කියලා. ඔන්න මේ පැත්තට මැසේජ් එකක් දාලා තියෙනවා. හායි කියලා. කවුද මේ? පූර්ණිමා තමයි මේ විදිහට මැසේජ් එක දාලා තියෙන්නේ. හායි කියලා. හායි හායි පූර්ණිමා, කොහොමද? ඔයාව එකතු කරගන්නම් තවත් ලස්සන සින්දුවකට. ඊට පස්සේ එකතු කරගන්න ලෑස්ති වෙන්නේ මේ වෙලාවෙ ඉන්නවා. ගුඩ් මෝර්නින් කියලා මැසේජ් එකක් දාලා තියෙනවා අපේ ප්‍රියන්ත ෆර්නැන්ඩෝ. ප්‍රියන්තවත් අලු ලස්සන සොන් එකකට කරගන්න ඔයාලට පුළුවන්. ආදිකටම වහගෙන ඉන්න. හරි, මේකට එකතු කරගන්න ගමන් හොට්ලයින් නම්බර් එක පැත්තට ඔන්න කෝල් එකක් අරගෙන තියෙනවා. මහියංගරෙන් කසුන් ලස්සන සින්දුවකට එකතු කරගන්න කිව්වා. අම්මා, ඒ වගේම තාත්තා, ඒ වගේම මල්ලි, මේකට එකතු කරගෙන යාළු හැමෝමවත් එකතු කරගෙන සුප්‍රීම් රේඩියෝ අහන හැමෝමවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තමයි ඔන්න මේ පැත්තට කෝල් එක අරගෙන කසුන් කීවේ. ඉතින් කසුන්වත් යාළු හැමෝමවත් එකතු කරගන්න. අපිට අලුත් පැයකට යන්න තියෙන්නේ. අලුත් පැයකට යන්න කලින් තවත් ලස්සන සින්දුවක් අහන්න තියෙනවා. දිගටම මගෙත් එක එකතු වෙලා ඉන්න කියන දේ තමයි මතක් කරන ගමන් ආයෙත් මම මතක් කරන අපේ WhatsApp නම්බර් එක 0718-893-893. අද දවස පුරාම මම ඔයත් එක්ක ඉන්නවා කියන දේ ආයෙත් මතක් කරන ගමන් මට මතක් කරන්න ඕනේ. අපි TikTok live එකේ මුත් හමු වෙමු 10 ඉඳලා 12 වෙනකන්. ඒ වගේම සවසත් මම එකේ ඉඳලා 3 වෙනකන් ඔයත් එක්ක live එකකින් හමු වෙන බලාපොරොත්තු වෙමින් ඉන්නවා. අඩු පුරාණ දිගටම මගෙත් එක්ක එකතු වෙලා ඉන්න. මම මතක් කරපු විදිහට අපේ හොට්ලයින් නම්බර් එකට කෝල් එකක් ගන්නවට හැකියාවක් තියෙනවා. ඒ වගේම ඔයාලට පුළුවන් මේ පැත්තට WhatsApp message එකක් දාන්න. හරි, එහෙනම් අපි අහන්න ලෑස්ති වෙන්නේ සන්දීප් ජයලත්ගේ නොරාවි. නොරාවි තමයි අහන්න ලෑස්ති වෙන්නේ. පරණ මතක අලුත් කරගන්න ගමන් ආදරේ තව තවත් වැඩි කරගන්න ගමන් ඔයාලට පුළුවන් මගෙත් එක්ක මේ ලස්සන සින්දුව අහන්න. මේ වෙලාවම වහගෙන ඉන්න ඔයාවත් එකතු කරගෙන තමයි මේ ලස්සන සින්දුවට මම යන ලෑස්තියින් ඉන්නේ.

0: උදෙනවෙයි දැන්.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිමලුතරයිය. NLP හඳහන ඔබත් අදම NLP හඳහට බලාගන්න.

89.1 89.3 Supreme Radio.

0: 89.1
1: සුප්‍රීම් රේඩියෝ
0: මගේ හඬ මගේ රට.
2: විද්‍යාඥෙක් පරීක්ෂණයක් කරලා වැරදුනාම කියන්නේ මම අසාර්ථකයි කියලා නෙමෙයි, මේ ක්‍රමය හරියන්නේ නැහැ කියලා මම දැන් දන්නවා කියලා. ජීවිතෙත් ඒ වගේ, වර්ධන හැම පාරම ජයග්‍රහණයට යන තව පාරක් හොයාගන්න ඔයාට පුළුවන්. සිහි නැතිනන ජයග්‍රහයේ දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
3: සුබ දවසක්
4: අලුත් වෙලා,
3: පහසු වෙලා,
4: පැඩි පැඩි වෙලා,
3: අංක එකයි ලග්න එකයි
4: සියයක්ම ඔබ යකේ,
3: අංක දෙකක් ගැලපුණාම
4: රුපියල් 1000ක්ම අතේ,
3: අංක දෙකයි ලග්න එකයි
4: 2500ක් අතේ, අංක තුනට
3: 50000,
4: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000,
3: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
4: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්,
5: දවස සුබයි, සිහි නැතිනයි සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
6: Endless Weekend with Supreme Radio.

Endless Weekend with Supreme Radio. Supreme Radio. නවේ විනාඩී දහත් වෙලා තියෙන්නේ අලුත් පැයකින් මේ විදිහට අපි දෙන්නම හමු වෙන්නේ. එකතු කරගන්න කීප දෙනෙක් ඉන්න යාළුවෝ තමයි එකතු කරගන්න ලෑස්ති වෙන්නේ. ඉස්ලාම යන්නේ අනුරාධපුරයේ පැත්තට උඩ රවිෂ්කමේ වෙලාවේ මාව අහගෙන ඉන්න ලස්සන සින්දුකට මාවත් පවුල හැම දෙනෙක්ම එකතු කරගන්න හසිත කියලා තමයි ඔන්න මැසේජ් එක දාලා තියෙන්නේ. ඔබ ස්තුතියි අනිවාර්යෙන්ම එකතු කරගන්න ලස්සන ගීතයක් අහන්න. ඊට පස්සේ එකතු කරගන්න යන්නේ මේ වෙලාවේ මාතර ඌරුබොක්කෙන් ඔන්න මාව අහගෙන ඉන්නවා තක්ෂිලා ලස්සන සින්දුකට මාවත් එකතු කරගන්න හසිත. ඒ වගේම පවුල හැමෝමවත් කැම්පස් එකේ රජරට කැම්පස් එකේ යාළුව හැමෝමවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තමයි ඔන්න මැසේජ් එකේ කියලා තියෙන්නේ. බොහොම ස්තුතියි අනිවාර්යෙන්ම එකතු කරගන්න මේ හැම දෙනෙක්ම. තවත් ලස්සන සින්දුවක් අහන්න. ඊට පස්සේ මේ වෙලාවේ මාව අහගෙන ඉන්නවා නිරෝෂා. හලාවති නිරෝෂා මේ වෙලාවේ මාව අහගෙන ඉන්නවා. මහත්තයාවත් පුතාල දෙන්නවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. හසිත ඔයාවත් එකතු කරගන්න ආදරෙන් කියලා තමයි ඔන්න මැසේජ් එකේ කියලා තියෙන්නේ. අනිවාර්යයෙන්ම බොහොම ස්තුතියි ආදරෙන් එකතු කරගන්නන් ඔයාවත්. ඒ වගේම මේ හැම දෙනෙක්මවත් ලස්සන සින්දුවක් අහන්න. ඊට පස්සේ එකතු කරගන්න ලෑසියන අද ගොඩක් කට්ටිය ඉන්නවා මගෙත් එක්ක. ඉතින් යාළුවෝ එකතු කරගන්න ඕනේ අනිවාර්යෙන්ම. ඊට පස්සේ තංගල්ල පැත්තරේදී ඔන්න රුවන් මේ වෙලාවේ මාව අහගෙන ඉන්නවා ලස්සන සින්දුවක් අහන්න. අපිවත් එකතු කරගන්නවා නේද කියලා අහලා තියෙනවා. අනිවාර්යෙන් ඔයාලව එකතු කරගන්නද ලස්සන සින්දුව අහනවද අපි නේද? ඔයාවත් එකතු කරගන්න. ඒ සස අපිවත් එකතු කරගන්න. ඒ වගේම යාළු හැමෝමත් මේ වගේම ඔයාව සද්දෙන මහගෙන ඉන්නවා කියලා මැසේජ් එකේ කියලා තියෙන්නේ. ඔබ සූදි ආදරෙන් එකතු කරගන්නම් ඔය හැම කෙනෙක්ම තවත් ලස්සන සින්දුවකට. දෙකරම මගෙත් එකතුලා ඉන්න තවත් ලස්සන සින්දුවකින් ආයෙත් මේ පැත්තට එකතු වෙන්න ඕනේ. ඉතින් මතක් කරන්න තියෙන මේ පැත්තට කෝල් එකක් ගන්නවට හැකියාවක් තියෙනවා. 0112 510 510 කියන අපේ හොට්ලයින් නම්බර් එකට. ඒ වගේම මට WhatsApp message එකක් දාන්න පුළුවන්. කොහොමද WhatsApp message එක දාන්නේ? 0718 893 893 කියන අපේ WhatsApp නම්බර් එකට ඔයාලට පුළුවන් මැසේජ් එකක් දාන්න. හරි. එහෙනම් ඉතින් ලස්සන සින්දුවකට මේ වෙලාවේ මාව අහගරින ඔයාවත් එකතු කරගන්නම් ආදරෙන්. එහෙනම් ඉතින් අහලා බලමු මේ ලස්සන සින්දුව. මේ දැසේ ඔයා වෙනුවෙන්ම බලාගෙන ඉන්න තවත් ලස්සන ගීතයක්. මාහසේ ලියූ දේ. අහසේ ලියපු දේ මොකද්ද කියලා බලන්න ඔයාට දැන් හැකියාවක් තියෙනවා. දිගරමින් වගේ එක එකතුලා. 9:12 දැන්.

0: අවසාන ප්‍රශ්නය. ආශා අපි හිතමු ඇයිසරහා දෙන්නෙක් රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාව ඔයාගේ යුතුකම මොකද්ද?
1: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ.
2: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට Tempo Town අහන්න.
3: Tempo Town
2: with Aashi.
4: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.
5: සුවඳ දැනි දැනි
6: සොඳුරු අතීතයේ සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
4: සතියේ දිනවල රාත්‍රී 7ට
7: අනුග්‍රහය
8: සුබ දවසක්
7: අලුත් වෙලා
8: පහසු වෙලා
7: තෑගි වැඩි
8: වෙලා
9: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය

0: ප්‍රේම් රේඩියෝ
1: සුභාත හමත නොවන අවම 89.1 89.3 endless weekend with supreme radio

දවේ විනාඩි 22ක් වෙලා තින්නේ. කාලි ගත වෙන වේගේ නේද? දැන් කාලි ගත වෙන වේගේ වකේම අපි ලස්සන සින්දු අහන්න තමයි වේගය වැඩි කරගන්න ගමන් ඉන්නේ. අපි දැන් ටිකෙන් ටික යනවා වේග රිද්ම වලට. ටිකෙන් ටික නේද අපි උදෑසන මේ ඉතින් උදේ පටන් ගත්ත ගමන් එක දිගට වේග රිද්මයේ ගීත අහවොත් එහෙම පොඩ්ඩක් අවුලක් වගේ දැනෙනවනේ නේද? ඒ හින්දා පොඩ පොඩ දවසේ අවසානයට යන්න යන්න තමයි අපි වේග රිද්මේ ගීත ටිකක් අහන ලෑස්තේ ගින්නේ. උදේ 10 ඉඳලා 12 වෙනකන් ඔයාලට පුළුවන් සුප්‍රීම් රේඩියෝ සුපර් හිට්ස් 20 අහන්න. තමන් ආදරය කරන ගීතයට අද දවසේදී එකතු වෙලා තියෙන විදිහ, ඒ වගේම හිමි වෙලා තියෙන ස්ථානය දැනගන්න ඔයාලට හැකියාවක් තියෙනවා. දිගින් දිගටම සුප්‍රීම් රේඩියෝ සුපර් හිට්ස් 20 අහන්න පුළුවන්. 10 ඉඳලා 12 වෙනකන් කියන්නේ මතක් කරන ගමන් මතක් කරන්න ඕනේ. TikTok live එකේ මුත් මම ඔයාව හමු වෙනවා 10 ඉඳලා 12 වෙනකන්. ඒ වගේම එකේ ඉඳලා 3 වෙනකන් ඔයාලට පුළුවන් TikTok live එකේ මුත් මාව සම්බන්ධ කරගන්න. ඉතින් මතක් කරන්න ඕනේ. ලස්සන ගීතයකට යන්න කලින් කීප දෙනෙක් ඉන්න එකතු කරගන්න. යාලව තමයි මේ එකතු කරගන්න ලෑස්ති වෙන්නේ. ඔන හොට්ලයින් නම්බර් එකට කතා කරා පාන දුරින් අපේ සුපුරුදු ශ්‍රාවිකාවක් මාලා සඳනායක තමයි මේ විදිහට මේ පැත්තට කෝල් එකක් දුන්නේ. සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ඔන්න ප්‍රාර්ථනා කරා කෝල් එක ගත්ත මුලින්ම. ඉතින් අපිට ආගන්තුකෙක් නෙමෙයි, අපිත් එක්ක කාලයක් තිස්සේ රැඳිලා ඉන්න කෙනෙක්. ඉතින් සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාටත්. ඒ වගේම ධම්මික සරත්, ඒ වගේම ශෂි හසිව එකතු කරගන්න කිව්වා. අලුතෙන් පවුලට එකතු වුණ කිරුල වීරරත්න, ඒ වගේම මාලක පෙරේරවත් එකතු කරගන්න. ලස්සන සින්දුවක් අහමු කියලා තමයි ඔන්න මේ පැත්තට කෝල් කරලා කිව්වේ. මගෙත් එක්ක හරි ලස්සන කතා බහක් කරගෙන ගියා හොට්ලයින් නම්බර් එකෙන්. බොහොම ස්තුතියි ආදරෙන් එකතු කරගන්න ඔයාලව මේ ලස්සන ගීතයට. ඊළඟට අහන ලෑස්ති කරලා දීලා තියෙන. ඒ වගේම එකතු කරගන්න ඕනේ මේ වෙලාවේ මාව වහගෙන ඉන්න පසිදු. පසිදු කොහෙද? කුවේට් වලින් තමයි මේ විදිහට මාව වහගෙන ඉන්නේ. ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්න. ඒ වගේම නුවර පවුලේ හැම දිනෙකමත් එකතු කරගෙන කුවේට් වලින් ඉන්න ශ්‍රී ලංකාවේ කොල්ලෝ කෙල්ලෝ සෙට් එකම එකතු කරගන්නවා කියලා තමයි ඔන්න මේ පැත්තට මැසේජ් එක දාලා තියෙන්නේ. බොහොම ස්තුතියි අනිවාර්යෙන්ම ආදරෙන් එකතු කරගන්න ඔයාවත්. තවත් ලස්සන ගීතයක් අහන්න කියන දේත් මතක් කරන ගමන් තමයි ඊළඟ ගීතයට යන්න ලෑස්ති වෙන්නේ. දිගට මගෙත් එක්ක එකතු වෙලා ඉන්න ආදරෙන් එකතු කරගන්න මේ වෙලාවේ මාව වහගෙන ඉන්න ඔයාවත්. ඒ වගේම මේ පැත්තට එන්න බලාගෙන ඉන්න ඔයාවත් ගන්න මේ පැත්තට කෝල් එකක් 0112 510 510 අපේ හොට්ලයින් නම්බර් එක. වැඩ පුළුවන් මේ පැත්තට මැසේජ් එකක් දාන්න 0712 89 89 3. දිගට ඉන්න මගෙත් එක්ක අහ බලමු මේ ලස්සන සින්දුව. 9:24 දැන්.

0: සුදන් හමන ගමන් තාලය
1: සුරඟ බද
2: අසු නවයයි එකෙන් අසු නවයයි තුනෙන්
0: එල සුවිකෑන් ලුවිත් සුප්‍රීම් රඩියෝ.

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
1: හරිනේ දැන් අන්න නැවැත්තුවා. මම කිව්වනේ හිමින් යමු කියලා.
2: කොහෙද මේ නෝනායි මහත්තයා යන්නේ? වේගෙත් පොඩ්ඩක් වැඩි වගේ නේද?
3: අද ඉතින් නිවාඩු දවසනේ සර්. එක දිගට නන් ස්ටොප් සින්දු ඇහෙද්දි දන්නේම නැතුව වේගෙ පොඩ්ඩක් වැඩි වෙලා.
2: සුප්‍රීම් රේඩියෝ මියුසික් සන්දේ නේ. එහෙනම් සද්දේ පොඩ්ඩක් වැඩි කරලා වේගෙ පොඩ්ඩක් අඩු කරලා ගියානම් හරිනේ.
4: බෝරින් සන්දේ හැපෙනින් කරගන්න. ගැලපෙනම මියුසික් වයිබ් එක.
5: සුප්‍රීම් මියුසික් සන්දේ.
4: ඉනිදා උදේ 9ට.
3: ගින්න සර්.
0: අසු 9:01 අසු 9:03.

පෙර සසරින් ආදේවල් ආලවන්ත කම්ලෝ. ආලවන්තකම් නම් හැම කෙනෙක්ගෙම මුහුණුවල් වල සහ හදවතේ තියෙනවනේ නේද? ඉතින් ආලේ තියෙන්නේ කරන්න, ආදරේ තියෙන්නේ කරන්න, ආදරේ තියෙන්නේ විඳින්න, ආදරේ තියෙන්නේ ලබා ගන්න. ඉතින් මිනිස්සුන්ගේ හදවතක් දීලා තියෙන්නේ මිනිස්සු ජීවත් කරන්නම නෙමෙයි. ඒ ජීවත් කරන්නේ ආදරය තුළින්. ඉතින් හදවත තියෙන්නේ ආදරේ කරන්න. ඒ හින්දා ඔය නිකන් තියාගෙන හදවතෙන් ආදරෙත් කරන්න. මං හිතන්නේ හැම දිනෙකම ආදරේ කරනවා. ඒක අපි කතා කරනවානේ වැඩි වශයෙන් ඩ්‍රීම් නයිට් තුලින්. රාත්‍රී 7 ඉඳලා රාත්‍රී 10 වෙනකන් සති දවස් පහේම අපි ඩ්‍රීම් නයිට් තුලින් කතා කරනවානේ ආදරය ගැන. ඉතින් ආදරය කියන්නේ කොතන කතා කරත් ආදරයම තමයි. ඉතින් හරි ලස්සන දෙයක්, හරි ලස්සන හැඟීමක් ආදරය කියලා කියන්නේ. ඉතින් ඔයාගේ තියෙන හදවතෙන් ඔයාට තාමත් ආදරයක් හම් වෙලා නැත්නම් ආදරයක් හොයා ගන්න. ආදරය කරලම් බලන්න ලස්සන විඳින්න නේද? මේ වෙලාවේ ආදරය කරන්න උත්සාහ කරන, ආදරේ විඳින, ආදරේ කරන හැමෝම එකතු කරගෙන තමයි ඊළඟ ලස්සන ගීතය අහන්න මේ ලෑස්ති වෙන්නේ. මතක් කරන්න ඕනේ මේ පැත්තට වාට පෝල් එකක් ගන්න හැකියාවක් තියෙනවා 0112 510 510 කියන අපේ හොට්ලයින් නම්බර එකට. ඒ විතරක් නෙමෙයි, වාට පුළුවන් මේ පැත්තට WhatsApp message එකක් දාන්න. කොහොමද මේ පැත්තට WhatsApp message එකක් දාන්නේ? 0718 893 893 කියන අපේ WhatsApp නම්බර එකට. වාට හැකියාවක් තියෙනවා WhatsApp message එකක් දාන්න. මම බලාගෙන ඉන්නවා මේ පැත්තෙන්. ඔයාගේ ලස්සන මැසේජ් එක ආදරෙන් කියවන්න, ආදරෙන් මේ ලස්සන සින්දුවට ඔයාව එකතු කරගන්න. මම කරන්න කීප දෙනෙක් ඉන්නවා, ඔයාලවත් එකතු කරගෙනම ඊළඟ ලස්සන ගීතයකට යන්න මේ ලෑස්ති වෙන්නේ. ඔන්න දීපිකා මේ වෙලාවේ මාව අහගෙන ඉන්නවා මාවනැල්ල ප්‍රදේශයෙන්. ලස්සන ගීතයක් අපිට දෙන්න හසිත. ඒ වගේම පවුල හැම දෙනෙක්මවත් මේ වෙලාවේ සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න හැම දෙනෙක්මවත් එකතු කරගන්න, ඔයාවත් එකතු කරගන්නවා කියලා ඔන්න මැසේජ් එකේ මේ පත්‍රය කියලා දෙනවා. බොහොම ස්තුතියි, බොහොම ස්තුතියි. ආදරෙන් එකතු කරගන්නම් ඔයාව. තවත් ලස්සන ගීතයක් අහන්න මේ හැම දෙනෙක්ම. ඊට පස්සේ යන හදන මේ වෙලාවේ මාව අහගෙන ඉන්න නිරාශා, නිරෝෂා කෙනෙකුත් ඒ කලින් හම්බුණ හලාවතින් නේද? නිරාශා තමයි මේ විදිහට එකතු වෙන්නේ ගාල්ලේ. ලස්සන ගීතයකට අපිවත් එකතු කරගන්න හසිත. මේ වෙලාවේ ඔන්න ඔයාව සද්දේ මහගෙනින් අද නිවාඩු දවසේ කියලා තමයි ඔන්න කියලා තියෙන්නේ. නිරාශා, බොහොම ස්තුතියි නිරාශා. ඔයාවත් එකතු කරගන්න, තවත් ලස්සන ගීතයක් අහන්න. ආදරෙන් මතක් කරන්න ඕනේ මේ ලස්සන ගීත අහන්න වගේම ඔයාට පුළුවන් මේ පැත්තට කෝල් එකක් ගන්න. මේ පැත්තට WhatsApp message එකක් දාන්න. මම කලින් මතක් කරමු අපේ හොට්ලයින් නම්බර එකටයි. ඔයාට පුළුවන් WhatsApp message එකක් දාන්න අපේ WhatsApp නම්බර එකට. හරි, යන හදන ඒ තවත් ලස්සන ගීතයකට තිකර මගේ තක එකතු වෙලා ඉන්න. මම එකතු කරගන්නවා මේ වෙලාවේ මාව අහගෙන ඉන්න ඔයාවත් මේ ලස්සන සින්දු අහන්න. දෙකරම ඉන්න මගේත් එක්කා.

0: දිරිය දිරිය දියනිය සමන්මලිය ටීවී සුප්‍රීම් ප්‍රයිම් ටයිම් තුලින් සතියේ දිනවල රාත්‍රී 8ට පෙරලිකාර සඳුදා
1: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරි
0: සුවබර අඟහරුවාදා
2: ආසත්මිකතාවේ සමහරක් වෙලාවට පින්දන්නේ ගැස්ට්‍රයිටිස්
0: හැඩකාර බදාදා
1: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්නේ නැහැ.
0: රසපිරි බ්‍රහස්පතින්දා
3: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරල ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
4: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් සතියේ දවස් 5ම උදේ 10ට

0: සුරන් හමන ගමන් තාලය
1: සුරඟ බද
2: අසු නවයයි එකෙන් අසු නවයයි තුනෙන්
0: Endless Weekend with Supreme Radio.
3: නවය විනාඩි 51ත් වෙලා තියෙන්නේ. අපි දැන් ලස්සන මෙඩ්ලි එකක් තමයි මේ අහන ලෑස්ති වෙන්නේ. යුනිටි බෑන්ඩ් එකේ ප්‍රින්ස් මෙඩ්ලි එකක් තමයි ඔන්න අහන දෙන්න ලෑස්තියෙන් ඉන්නේ. ඉතින් එකතු කරගන්න කෙනෙක් ඉන්නවා. මෙයා එකතු කරගෙන තමයි ළඟට ලස්සන ගීතයකට යන්න ලෑස්ති වෙන්නේ. ඔන්න මහනුවරින් දුෂ්‍යන්ත මේ වෙලාවේ මාව අහගෙන ඉන්නවා ලස්සන ගීතයකට. අද නිවාඩු දවසේ මාවත් එකතු කරගන්න හසිත කියලා තමයි ඔන්න මැසේජ් එකේ ඉවලා තියෙන්නේ. හරි. ආදරණීය එකතු කරගන්න දුෂ්‍යන්ත, ඔයාවත් තවත් ලස්සන ගීතයක් අහන්න තව කෙනෙක් ඉන්නවා. මේ තමයි නදී. නදී එකතු කරගන්න ඕන ලෑස්ති වෙනවා. තව නදී කිරි කම්බුණා නේද කලින්. මේ නදී එකතු කරගන්න තියෙන්නේ කෑගාල්ලේ. ලස්සන ගීතයක් අපිටත් දෙන්න හසිත. පවුලේ හැම දෙනෙක්ම එකතු කරගෙන මේ වෙලාවේ සුප්‍රීම් රේඩියෝ අහන හැම දෙනෙක්ම එකතු කරගෙන ඔයාවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා ඔන්න නදී මේ පැත්තට මැසේජ් එක දාලා තියෙනවා. බොහොම ස්තුතියි. අනිවාර්යෙන් එකතු කරගන්නම් ඔයාවත් ආදරෙන්. ප්‍රින්ස් මෙඩ්ලි එකට යන්න කලින් මතක් කරන්න ඕනේ ඔන්න 10 ඉඳලා පටන් ගන්නවා මේ පැත්තෙන්. ඔයා බලාගෙන හිටපු සුප්‍රීම් රේඩියෝ සුපර් හිට්ස් 20 පටන් ගන්න. ඉතින් 10 ඉඳලා 12 වෙනකන් ඔයාට පුළුවන් ඔයා කැමතිම සින්දුවට අද දවසේ හිමි වෙලා තියෙන ස්ථානය මොකක්ද කියලා දැනගන්න. ඉතින් එන්නේ පැත්තට TikTok live එකෙමුත් අපි හමු වෙමු. පැයේ මුලම මම ඔන TikTok live එකක් එනවා මේ පැත්තෙන්. ඔයාට පුළුවන් සුප්‍රීම් රේඩියෝ කියලා සර්ච් කරන්න TikTok එක පැත්තට ගිහිල්ලා අපේ page channel එක බලාගන්න හැකියාවක් තියෙනවා ඔයාට. ෆලෝ එකක් එහෙම දාලා ඔයාලට පුළුවන් ලයිව් එක පැත්තට ඇවිල්ලා මගෙත් එක්ක කතා බහ කරන්න, මගෙත් එක්ක මූණට මූණ සම්මුඛ සාකච්ඡාවක් වගේ වැඩ කරගෙන යන්න හැකියාවක් තියෙනවා කියදෙත් මතක් කරගෙන තමයි ඊළඟට මේ ලස්සන ගීතය වාර දෙන්න ලෑස්තියෙන් ඉන්නේ. එහෙනම් අහලා බලමු යුනිටි බෑන්ඩ් එකේ ප්‍රින්ස් මෙඩ්ලි එකක්. අලුත් පැයකින් හමු වෙමු. නබැවි නඩි 53යි දැන්.

0: හොඳයි දැන් වෙලාව.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තෑගි වැඩි වෙලා.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

නවයයි එක අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ අහසෙන් දිලේ පොළොවෙන් බලේ පොළොවෙන්

0: Supreme Radio Super Hits 20. සුප්‍රීම් රේඩියෝ සුපර් හිට්ස් 20 පටන් ගන්න තමයි මේ විදිහට ලෑස්සි වෙන්නේ. දැන් ගොඩාක් අය බලාගෙන හිටියා, සතියක් බලාගෙන හිටියනේ අද දවසේ එනකම්. ඉතින් අද දවසේ ඔන්න සුපර් හිට්ස් 20 තුලින් තමන් කැමතිම ගීතයට අද දවසේ හිමි වෙලා තියෙන ස්ථානය මොකද්ද කියලා දැනගන්න ගොඩාක් අය බලාගෙන හිටියා. ඉතින් ඒ අයගේ අවස්ථාව තමයි මේ වෙනකොට ඇවිල්ලා තියෙන්නේ. හරිද? දැන් ඉතින් අපි එකින් එක ගැටේ ලියාගෙන යමු. නම්බර් 20 ඉඳලා නම්බර් 1 වෙනකන් අද දවසේදී කොහොමද ගීත පෙළ ගැස්ම සිද්ධ වෙලා තියෙන්නේ කියලා දවල් 12 වෙනකන් ඔයාට අහන්න හැකියාවක් තියෙනවා. ඉතින් මේ පැත්තෙන් මම තව චුට්ටකින් එනවා. TikTok live එකක් ඔයාට පුළුවන් මේ පැත්තෙන් මගෙත් එක්ක හමු වෙන්න. ඒ මතක් කිරීමත් එක්ක තමයි අද chart එකේ ඔන්න මේ ලස්සන ගමන ආරම්භ කරන්න ලෑස්තියෙන් ඉන්නේ. ඉතින් අද දවසේදී chart එකට අලුතෙන් සින්දු දෙකක් එකතු වෙලා තියෙනවා සුපුරුදු පරිදි. ඉතින් මේ අලුත් සින්දු දෙක ගැන මතක් කරොත් මේ දවස්වල හරි හරියට ගොඩාක් අය වැළඳගෙන ඉන්න ගීතයක් එකතු වෙලා තියෙනවා චාට් එකට. ඒ වගේම ලස්සන කවර් සෝන් එකක් එකතු වෙලා තියෙනවා. ඉතින් මේ ලස්සන ගීත දෙක මම දැන් ඔයාට අහන්න දෙනවා. හරි, ඔයාට පුළුවන් මේ ලස්සන සින්දු දෙකට ඔයා කැමති නම් ඊළඟ සතියේ මේ ලස්සන සින්දු චාට් එකේ උඩටම අරගෙන එන්න. අපිට කියන්න ඔයා කැමතිම සින්දු මොකක්ද කියලා. අපිට පුළුවන් එතකොට සින්දු දාන අයියට කියලා එතකොට මේ ප්ලේලිස්ට් එක ලස්සනට හදලා දෙන්න ඔයාට හැකියාවක් තියෙනවා. හරි, දැන් ඉතින් නම්බර් 20 දෙන චාට් එකට එකතු වෙලා තියෙන අලුත්ම සින්දුව. ඉතින් මේ කාලේ අලුත් අවුරුදු කාලේ මේ ලස්සන ගීතය ගොඩාක් ප්‍රසිද්ධ වුණා. ඉතින් ගොඩාක් අයගේ TikTok අපි දැක්කා, වීඩියෝස් වලට යොදාගෙන තිබ්බා. අලුත් අවුරුදු සිරි අසිරි විඳින ගමන් මේ ලස්සන ගීතය ආයෙත් ඔයාලට අහන්න හැකියාවක් තියෙනවා. මේ දවස්වල හරි හරියට ප්‍රසිද්ධ ගීතයක් නේද මේක. ඇහෙද්දිත් ඔන්න කට්ටිය අලුත් අවුරුද්ද මතක් වෙනවා. ඉතින් අලුත් අවුරුදු මාසේ තමයි මේක රිලීස් වුණේ. ඉතින් ඔයා වෙනුවෙන්ම ඉතින් මේ චාට් එකට එකතු වෙලා තියෙන මේ ලස්සන ගීතයට ඔයා ගොඩක් ආදරය කරන බව මම දන්නවා. ගොඩක් අය මේ දවස්වල නිරන්තරයෙන්ම අහන්න කැමති සින්දුවක් කියලාත් මම දන්නවා. ඔයා මේ ලස්සන ගීතයට කැමති නම් ඊළඟ සතිය අපිට පුළුවන් චාට් එක උඩටම අරගෙන එන්න. එහෙනම් ඉතින් අහලා බලමු ජෝ පෙරේරාගේ වාහේ මේ අද චාට් එකේ නම්බර් 20.
1: Number 20.

0: කොහොමද ඒක නේද? මේ දවස්වල හරි හරියට ඔය අහනවා නේද? ඉතින් ඔන්න ඒ හින්දම තමයි චාර්ට් එකට අලුතෙන්ම එකතු වෙලා තියෙන්නේ මේ ලස්සන ගීතය. ඉතින් ජෝ පෙරේරාගේ වාහේ තමයි ඔන්න නම්බර් 20 විදිහට අද චාර්ට් එකේ අලුතෙන්ම එකතු වෙලා ඔයාලට අහන්න දෙන්න ඒ සැලැස්සුවේ. ඉතින් ඔයාලට පුළුවන් මේ ලස්සන ගීතයට ඔයා කැමති නම් ඊළඟ සතියේ චාර්ට් එක උඩටම අරගෙන ඉන්න අපිට WhatsApp පැත්තට කියන්න පුළුවන්. ඔයාලට පුළුවන් සුප්‍රීම් රේඩියෝ කියලා Facebook පැත්තේ සර්ච් කරොත් හැම ඔන්න අපි page එක ඔයාලට බලා ගන්න හැකියාව තියෙනවා. ඉතින් page එකට ගිහිල්ලා අපේ සුප්‍රීම් රේඩියෝ සුපර් හිට්ස් 20 post එකට comment එකක් දාන්නත් ඔන්න හැකියාවක් තියෙනවා. ඔයා කැමතිම සින්දුව. හරියනම් ඊළඟට යන ලෑස්තිවෙනි අද චාට් එකට එකතු වෙලා තියෙන ඊළඟ අලුත් සින්දුව මොකක්ද කියලා බලන්න. ඉතින් මේ ලස්සන කවර් සොන් එකක් ආදර මල් පවනේ, මේ 242 බෑන්ඩ් එකේ ආදර මල් පවනේ ලස්සන කවර් සොන් එක තමයි ඔයා වෙනුවෙන් නම්බර් 19 විදිහට අහන්න දෙන්න මේ ලෑස්තියෙන් ඉන්. ඉතින් දිගට මේකතු වෙලා ඉන්න මගෙත් එක්ක එකතු කරගන්න මේ වෙලාවේ මාව අහගෙන ඉන්න ඔයාවත් මේ ලස්සන සින්දුවට දිගටම ඉන්න මගෙත් එක්ක.
1: Number 19.

0: විද්‍යාඥයෙක් පරීක්ෂණයක් කරලා වැළඳුනාම කියන්නේ මම අසාර්ථකයි කියලා නෙමෙයි. මේ ක්‍රමය හරියන්නේ නැහැ කියලා මම දැන් දන්නවා කියලා. ජීවිතෙත් ඒ වගේ. වර්ධන හැම පාරම ජයග්‍රහණයට යන තව පාරක් හොයාගන්න ඔයාට පුළුවන්. සිහින දිනන ජයග්‍රහී දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
1: සුබ දවසක්.
2: අලුත් වෙලා.
1: පහසු වෙලා.
2: තෑගි පැඩි වෙලා.
1: අංක 1යි ලග්න 1යි.
2: 100ක්ම ඔබ යතේ.
1: අංක 2ක් ගැලපුණාම
2: රුපියල් 1000ක්ම අතේ.
1: අංක 2යි ලග්න 1යි
2: 2500ක් අතේ. අංක 3ට
1: 50000.
2: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
1: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
2: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
3: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
4: දහය විනාඩි 12ත් වෙලා තියෙන්නේ. අපි චාට්කේ ලස්සන සින්දු දෙකක් අහලා ඉවරයි. මේ වෙනකොට නම්බර් 20 විදිහට අපි ඇහුවා ජෝ පෙරේරාගේ වාහේ, වගේම නම්බර් 19 විදිහට ඇහුවේ 242 බෑන්ඩ් එකේ ලස්සන කවර් සොන් එක ආදර මල් පවනේ. අපි දැන් ඊළඟට යන ලෑස්ති වෙන්නේ නම්බර් 18 විදිහට තියෙන ඊළඟ ගීතය මොකද්ද කියලා දැනගන්න, වගේම ඒ ලස්සන ගීතය අහන්න. ඉතින් මේ ලස්සන ගීතය මම දන්නවා කාලාන්තරයක් තිස්සේ දැන් ගොඩාක් අය හරිම ආදරෙන් අහන ගීතයක්. අදටත් ගොඩාක් මතකයේ දිව යන ගීතයක් අතීතයේ පුරාවටම. ඉතින් ආදරෙන් එකතු කරගන්න මේ වෙලාවේ මාව අහගෙන ඉන්න අයවත් මතක් කරන්න ඕනේ, TikTok live එකක් ඇවිල්ලා ඉන්නවා මම මේ පැත්තෙන්. ඔයාලට පුළුවන් එන්න මේ පැත්තට. TikTok එකේ නම් මේ වෙලාවෙ ඉන්නේ සුප්‍රීම් රේඩියෝ කියලා සර්ච් කරන්න. ඔන්න අපේ ලයිව් එක බලාගන්න හැකියාවක් තියෙන ඔයාට. ඔයාලට පුළුවන් මේ පැත්තට එන්න කියන දේත් මතක් කරන ගමන් තමයි මේ ලස්සන ඊළඟ ගීතයට යන්න ලෑස්ති වෙන්නේ. හරිම ආදරණීය, මමත් පෞද්ගලිකවම හරිම ආදරය කරන ලස්සන ගීතයක්. මතකද අපි හැන්දෑවේ මල් වැස්සේ තෙමුණා? ඔව් ඒක තමයි. මතකද හැන්දෑවේ අහන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. රුවන් හිටියාරච්චි සහ රයිනි චාරුකා ගායනා කරන මතකද හැන්දෑවේ ගීතේ තමයි නම්බර් 18 විදියට අද චාට් එකේ ඔයා වෙනුවෙන් ලෑස්ති කරලා තියෙන්නේ. එකතු කරගන්න ඔයාවත් ආදරෙන්.
5: Number 18.

0: අවසාන ප්‍රශ්නය. ආශා අපි හිතමු ඇයිසරහා දෙන්නෙක් රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාවෙ යුතුකම මොකද්ද?
1: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ.
2: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට ටෙම්පෝ ටවුන් අහන්න. With Aashi.
3: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.

0: සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
1: සතියේ දිනවල රාත්‍රී 7ට
2: අනුග්‍රහය
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.

0: සුප්‍රීම් රේඩියෝ
1: රයි දැන් ඔන්න ෂාටගේ ලස්සන සිදු තුනක් අහල ඉවරයි. මේ පැත්තේ ටික්ටොක් ලයිව් එක යනගමගන්න දැන් ලයිව් එක පැත්තේ ඔන්න කට්ටිය ඇවිල්ල ඉන්න මම ඒ පැත්තේ කට්ටියව එකතු කරගන්න ඊළඟ ලස්සන ගීතයට ඔන්න කෞෂි ඇවිල්ල ඉන්න මේ පැත්තට. ඒ වගේම හල්ක් ඉන්නවා මහා, ඊට පස්සේ එකතු වෙලා ඉන්න මේ පැත්තෙන් සසිරු ඉන්නවා, ඒ වගේම තාරුණි ඉන්නවා, අශේන් ඉන්නවා. මේ කට්ටියත් එකතු කරගන්න ලස්සන ගීතයක් ගන්න. හරි, ඊට පස්සේ සචිත් රන්දික ඉන්නවා මේ පැත්තෙන් ඔන්න අපි රාගම කූරු කුලාවේ. සචිත් රන්දික මේ විදිහට මැසේජ් එක දාලා තියෙන බොහොම ස්තුතියි. කුමාර කියලා තියෙනවා ගුඩ් මෝර්නින් කියලා, දිනුක ඉන්නවා හායි කියලා. බොහොම ස්තුතියි ඔයාව ආදරෙන් එකතු කරගන්න ඊළඟ ලස්සන ගීතය අහන්න. ඊට පස්සේ අපිට අහන්න තියෙන්නේ නම්බර් 17 විදිහට අද චාට් එකේ තියෙන ඊළඟ ලස්සන සින්දුව. මේක AI version එකක්, ඕන දෙයක් වුණදේ නේද, වෙන ඕන දෙයක් වුණාවේ කියලා තමයි අපිට හිතන්න තියෙන්නේ. ඉතින් වෙන ඕන දෙයක් වෙච්චාවේ කියලා අපි ලස්සන මේ සින්දුව අහලා බලමු. ඉතින් නම්බර් 17 විදිහට ඔන්න රණාශිගේ වෙන ඕන දෙයක් වෙච්චාවේ ලස්සන ගීතය තමයි ඔන්න කවර් වර්ෂන් එක ඔයාලට ලෑස්ති කරලා දින අහන්න. ඉතින් දෙකෙන් එකතු වෙලා ඉන්න, එකතු වෙන ගමන් ඔයාට පුළුවන් ඔයා කැමති නම් මේ ලස්සන සින්දුව ඊළඟ සතියේ චාට් එකේ උඩට මාර්ගගෙන ඉන්න අපිට කියන්න. අපි ලෑස්ති බලාගෙන ඉන්නවා මේ ලස්සන ප්ලේලිස්ට් එක ඔයාට ඕන විදිහට හදන්න. එකතු කරගන්න මේ වෙලාවේ මම වහගෙන ඉන්න ඔයාවත් මේ ලස්සන ගීතයට. දෙකට මෙන්න මගෙත් එක්ක 10:22 දැන් නටන්න තමා තියෙන්නේ. හරි, නටන්න නටන්න.
2: Number 17.

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
1: නවත්ත ගන්න ඔය කන්දොස් කිරියාව මේ අම්මටයි දුවටයි කරුණාවෙන් මං කියන්නේ
2: වෙනදා මෙච්චර පහන්දරින් ලාල් මහත්තයා කුස්සියට එන්නේ නැහැ නේ
3: ඔබ දන්නවනේ මට කඩ කැම කන්න බෑ කියලා
4: තමයි මටත් සෙල්ලම් දාන්නේ නෝ
5: අයියෝ අයියෝ
4: දානවායි කූඩුවට
5: අංකල් ඊයේ උසාවියේ පැත්තේ හිටියා
6: අපේ ගෑන්ට පිස්සු
7: මේක කාගේ වෙන්නද දන්නේ
8: මං දන්නවද බං
9: සේද බලා මල්ලහනේ පාවෙමු සැමදා යෝන් වසන්තේ ටීවී සුප්‍රීම් ප්‍රයිම් ටයිම් තුලින් සතියේ දිනවල රාත්‍රී 9ට
10: 89.1 89.1

දහය විනාඩි 31ක් වෙලා තියෙන්නේ. අපි දැන් දහවල් කාලය වෙනුවෙන් ඔන්න දැන් ටිකෙන් ටික ටිකෙන් ටික ලංගන ගමන් ඉන්න මොහොතක මේ වෙනකොට අපි සුප්‍රීම් රේඩියෝ සුපර් හිට්ස් 20 පටන්ගෙන තියෙන්නේ. අපි මේ වෙනකොටත් ලස්සන සින්දු පහක්ම අහලා ඉවරයි නේද? අපිට ඊළඟට අහන්න තියෙන්නේ මේ පැයදී ඊළඟ සින්දු පහ. අපිට සින්දු 20ක්ම අද ඉවර කරන්න තියෙනවනේ නේද? ඉතින් චාට් එකේ නම්බර් 15 විදිහට තියෙන ඊළඟ ගීතය තමයි මේ විදිහට අහන්න දෙන්න ලෑස්තියෙන් ඉන්නේ. ඊට කලින් එකතු කරගන්න කිහිප දෙනෙක් ඉන්නවා. එකතු කරගන්න ඕනේ මේ වෙලාවේ මා වහගෙන ඉන්නවා සරෝජනී, ඒ වගේම හංසර් එකතු කරගන්න ඕනේ, ඒ වගේම කමල් එකතු කරගන්නවා, ඒ වගේම ගිල්චාන් එකතු කරගන්න ඕනේ. ගලගෙදර කිංග්ස් ඔටෝ එකෙන් ඔයා වහගෙනයි ඉන්නේ කියලා ඔන්න කියලා තියෙනවා. ඔන්න ඉතින් කිංග්ස් ඔටෝ එකේ ඉන්න හැම දෙනෙක්ම වාත ආදරෙන් එකතු කරගන්න ගිල්චාන්, ඔයාවත් එකතු කරගෙන ලස්සන ගීතයක් තමයි ඊළඟට අහන ලෑස්ති වෙන්නේ. ඊට පස්සේ නිල්මිනි එකතු කරගන්න ඕනේ, ප්‍රියසීලී ඉන්නවා මා වහගෙන. ඊට පස්සේ කුමාර කුවේට් වලින් එකතු වෙලා ඉන්නවා, එයාවත් එකතු කරගන්නම්. ඊට පස්සේ එකතු කරගන්න ඕනේ භද්‍රිකා මේ වෙලාවේ ඉන්නවා, චතු ගර්ල් ඉන්නවා, ඒ විතරක් නෙමේ කෞෂි ඉන්නවා. මේ කට්ටියත් එක්ක තමයි මේ වෙලාවේ TikTok live එකේ පැත්තෙන් යනකමන් තියෙන්නේ. ඉතින් මේ පැත්තට එන්න අපි කතා කරගමු. මේ පැත්තෙම උත් එකතු කරගන්න WhatsApp එක පැත්තෙත් කෙනෙක් ඉන්නවා, එකතු කරගන්න. එයාවත් අග්ගාල එකතු කරගන්න. එකතු කරගන්න ඕනේ මේ වෙලාවේ හිරුෂාන් එකතු වෙලා ඉන්නවා. කොහෙන්ද හිරුෂාන් මේ වෙලාවේ? ඔන්න රත්මලානේ තමයි මේ විදිහට හිරුෂාන් එකතු වෙන්නේ, ආදරෙන් එකතු කරගන්නවා. ලස්සන ගීතයකට ඔයාවත් හිරුෂාන් ඊළඟට අහන්න දෙන්න ලෑස්තියෙන් ඉන්නේ අද චාට් එකේ නම්බර් 15. අපි ආදරය කරන හදවතේම ඉන්න ආදරණීය ගායකයෙක්ගේ ඊළඟ ගීතය තමයි මේ අහන්න දෙන්න ලෑස්ති වෙන්නේ. සුවඳ තියා මා ළඟ ඔබ අරන් යන්න මල්, සුවඳ මට දෙන්න ඔයා මල් අරන් යන්න. කවුද එහෙම කියන්නේ? චන්දල් ලියන ආරච්චි. අපි අහලා බලමු සුවඳ තියා මා ළඟ මේ අද චාට් එකේ නම්බර් 15.

0: 89.1
1: සුප්‍රීම් රේඩියෝ
0: මගේ හඬ මගේ රට
2: ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ හඳහනේ සුපිරිතයාගේ දිනාගත් වාසනාවන්තිය රම්බඩ නාලනී රත්නායක.
3: මගේ නම නාලනී රත්නායක. මම රම්බඩ. මට හඳහනේ සුපිරිතයාගේ ලැබුණා ජාතික ලොතරැයි මණ්ඩලේ. මම නොකඩවා ටිකට් ගන්න දිනුම බලාපොරොත්තුවෙන් තමයි දිනුම් ගත්තේ. මින් ඉදිරියටත් දිනුම් ගන්නවා, මීට වැඩිය දිනුමක් ලැබෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. අනිත් අයටත් මම කියන්නේ පුංචි රුපියල් 40ක් වේදන් කරලා ටිකට් එකක් ගන්න. ඇත්තටම ලොකු දිනුම් ලබා ගන්න පුළුවන්. ඒ වගේම රුපියල් 40ක් වේදන් කරාට ලැබෙන ප්‍රමාණය විශාලයි. වේදන් කරාට කවදා හරි දවසක තමන්ට දිනුමක් ලැබුණොත් හිතෙනවා මේ රුපියල් 40ක් යොදවපු එක ලොකු දෙයක් කියලා.
2: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.

දහය විනාඩි 42ක් වෙලා තියෙන අපි දැන් ලස්සන සින්දු ගොඩක් කහලා ඉවරයි. අපිට මේ පැයදි තව සින්දු තුනක්ම අහන්න ඉතිරි වෙලා තියෙනවා. ඉතින් චාට් එක හරිම විවිධාකාරයි. චාට් එකේ තියෙන සින්දු හරිම විවිධාකාරයි. ඉතින් ඒ AI ගීත තියෙනවා, ඒ වගේම අලුත්ද පරණද, ඒ වගේම අපි ආදරය කරන සින්දු, අපි කැමති සින්දු, නිතර නැතර අහන්න කැමති සින්දු, මේ වගේ ලස්සන සින්දු ගොඩකින් තමයි මේ ලස්සන සින්දු 20 හැදිලා තියෙන්නේ. ඉතින් මතක් කරන්න ඕනේ, ඔයා කැමතිම සින්දුව ඊළඟ සතියේ chat එක උඩටම ගේන්න හැකියාවක් තියෙනවා. WhatsApp එකට message එකක් දාලා හරි, අපේ post එකට comment එකක් දාලා හරි, ඔයාලට කැමති ගීතය ඊළඟ සතියේ ඔයාගේ chat එකේ ඔන්න තියෙන තැන වෙනස් කරන්න හැකියාවක් තියෙනවා කියන දෙයක් මතක් කරන ගමන් මම කියන්න ඕනේ TikTok live එක ඇවිල්ලා ඉන්න ඔය පැත්තෙන් ඔයාලට පුළුවන් ඒ පැත්තට එන්න, අපි කතා කරමු ඒ පැත්තේ ඉඳලා. ඉතින් ඊළඟට යන්න ලෑස්ති වෙලා ඉන්නේ chart එකේ ඊළඟ ගීතය අහන්න. මේ තමයි chart එකේ number 13 විදිහට ඔයාලට අහන්න දෙන්න ලෑස්තියෙන් ඉන්න සේපාලිකාව. සේපාලිකාව ස්ලෝ වර්ෂන් එක තමයි අහන්න දෙන්න ලෑස්තියෙන් ඉන්නේ ශේහන් කෞශල්ගේ මේ සේපාලිකාව. ඉතින් හරිම ආදරණීය ගීතයක්, හරිම ආස කරන ගීතයක්, ගොඩක් අය හරිම ආදරෙන් වැළඳගත් ගීතයක් කියන එක අවිවාදයෙන්ම කියන්න ඕනේ. ඉතින් ඇස්ස කළ තියෙන ඔයාට අහන්න දෙන්න දිගට මේක දෙලා ඉන්න මගෙත් එක්ක ආදරෙන් එකතු කරගන්න මේ වෙලාවේ මාව අහගෙන ඉන්න ඔයාවත්. මතක් කරන්න ගොඩාක් දේවල් තියෙනවා, කතා කරන්න ගොඩාක් දේවල් තියෙනවා, අපි කතා කරමු. මැසේජ් එක දාන්න මේ පැත්තට 0718893 කියන අපේ WhatsApp නම්බරට. ඔයාට පුළුවන් කෝල් එකක් ගන්න 0112510510. එහෙනම් එකතු වෙලා ඉන්න මගෙත් එක්ක එකතු කරගන්න මේ වෙලාවේ මාව අහගෙන ඉන්න ඔයාවත් මේ ලස්සන ගීතයට.

0: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
1: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
2: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
3: The welcome show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen padana gannatu patan ganna satiya dawas pahema udey hatata The welcome
2: show. Anugrahaya.
4: සුබ දවසක්.
2: අලුත් වෙලා.
4: පහසු වෙලා.
5: තෑගි වැඩි වෙලා.
6: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

නවයයි එක අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක් ඔහෝ

0: 10 විනාඩි 48ත් වෙලා තියෙන අපේ චාට් එකේ ලස්සන සින්දු 8ක්ම මේ වෙනකොට අහලා ඉවරයි. අපිට තව මේ පැයේදී ලස්සන ගීත දෙකක් අහන්න තියෙනවා. ඉතින් චාට් එකේ නම්බර් 12 සහ නම්බර් 11 විදිහට ඊළඟට ලෑස්ති කරලා තියෙන ගීත දෙක තමයි අහන්න ලෑස්තියෙන් තියෙන්නේ. TikTok live එක පැත්තේ කට්ටියක් ඉන්න එකතු කරගන්න, එයාලව ඉක්මනට එකතු කරගන්නම්. ඔන්න සත්සරණී එකතු වෙලා ඉන්නවා. අම්මා කිව්වොත් ඉක්මන් කරන්න කියලා, මොකද කරන්න කියලා අහ තියෙනවා. මම කිව්වනේ මම මැරි කරන්න 2030 කියලා. දැන් කට්ටේට ප්‍රශ්නේ වෙලා තියෙන එක, දැන් කට්ටේ කියනවා වෙඩින් එකට කියන්නලු, වෙඩින් එකට කියන්නලු කී කී කියනවා. හරි, බලමු බලමු ඉතින් නේද, තව කොච්චර කල් තියෙනවද අප්පාවට. හරි, එකතු කරගන්න ඕනේ මේ වෙලාවේ. ඔන්න භද්‍රිකා ඉන්නවා ලයිව් එකට එකතු වෙලා, ඒ වගේම චමා ඉන්නවා, සත්සරණී ඉන්නවා කුවෙට් වලින්, ඒ වගේම ප්‍රියසීලී එකතු වෙලා ඉන්නවා. ඊට පස්සේ ඩෝන් කියා කියන කෙනෙකුත් ඉන්නවා, මම කැමති වගේ නම දැනගන්න. ලයන් ගර්ල් ඉන්නවා, ඒ වගේම හංසන එකතු වෙලා ඉන්නවා. ඊට පස්සේ ඉන්නවා තව කවුද, තව ඉන්නවා කෞෂි ඉන්නවා, ඒ වගේම එකතු වෙලා ඉන්නවා මේ වෙලාවේ අරුවන් එකතු වෙලා ඉන්නවා, ඒ වගේම මනෝෂ් බෝ ඉන්නවා. මේ කට්ටියත් එක තමයි ලයිව් එක මේ වෙනකොට ගත කරමින් ඉන්නේ. හරි, එකටත් එකතු කරගන්න. ඊට පස්සේ WhatsApp එක පැත්තෙත් කට්ටියක් ඉන්න, එකතු කරගන්න. එයාලවත් එකතු කරගන්න ඕනි ඉක්මනින්ම. බලමු කවුද මේ පැත්තේ වෙලා ඇවිත් ඉන්නේ කියලා. එයාලවත් එකතු කරගෙන තමයි ඊළඟ ලස්සන ගීතය අහන්න ලෑසි වෙන්නේ. ඉතින් එකතු කරගන්න ඕනේ. ඔන්න මේ වෙලාවෙ එකතු වෙලා ඉන්නවා ලයිව් එක පැත්තට. හර්ෂණව එකතු කරගන්න ඕනේ. හර්ෂණ මේ විදිහට මැසේජ් එක දාලා තියෙන්නේ කඩවතින්. ලස්සන ගීතයක් අහන්න අපිවත් එකතු කරගන්න. අද නිවාඩු පාඩුවේ ඔයාව සද්දෙට මහගෙන ඉන්නවා හසිත කියලා තමයි ඔන්න මැසේජ් එකේ දාලා තියෙන්නේ. පවුලේ හැමෝමත් එකතු කරගන්න. ඒ වගේම යාළු සෙට් එකයි සුප්‍රීම් රේඩියෝ මේ වෙලාවේ අහගෙන ඉන්න හැමෝමත් එකතු කරගන්නවා කියලා තමයි හර්ෂණ කියලා තියෙන්නේ. Thank you so much. ඔන්න ඉතින් ලක්මාල්වත් එකතු කරගන්නවා. ලක්මාල් මේ විදිහට මැසේජ් එක දාලා තියෙන්නේ වාරිය පොලින් තමයි මේ විදිහට මැසේජ් එක දාලා තියෙන්නේ. ලස්සන ගීතයකට මාවත් එකතු කරගන්න හසිත. ඒ වගේම මේ වෙලාවේ සුප්‍රීම් රේඩියෝ අහන හැමෝමවත් ආදරෙන් එකතු කරගන්න ඕකේ තමයි ඔන්න කියලා තියෙන්නේ. Thank you so much. ආදරෙන් එකතු කරගන්නන් ඔයාවත්. තවත් ලස්සන ගීතයක් අහන්න. ඊළඟට අපිට අහන්න දෙන්නේ නම්බර් 12 විදිහට ඇස්ති කියලා තියෙන ඊළඟ ගීතය. මතක් කරන්න ඕනිට කලින් 011 12 510 510 අපේ හොට්ලයින් නම්බර් එකට වට පුළුවන් කෝල් එකක් ගන්න. ඒ වගේම වට පුළුවන් WhatsApp නම් දෙක පැත්තට මැසේජ් එකක් දාන්න. කොහොමද WhatsApp එකට මැසේජ් එකක් දාන්නේ? මම මේ මතක් කරන නම්බර් එකට වට පුළුවන් මැසේජ් එක දාන්න. 0718 893 8913 කියන අපේ WhatsApp නම් දෙකට වට පුළුවන් මැසේජ් එකක් දාන්න. මේ වෙලාවේ මාව අහගෙන ඉන්න ඔයාවත් එකතු කරගෙන තමයි ඊළඟ ගීතය අහන්න ලෑස්ති වෙන්නේ. නම්බර් 12 විදිහට ලෑස්ති කරලා තියෙන්නේ මොකද්ද? චන්න කින්නරාවි. ආසයි නේද ඔයා? චන්න කින්නරාවි රීමික්ස් වර්ෂන් එක තමයි ඔයාට අහන්න දෙන්න ලෑස්ති කියලා තියෙන්නේ. මම දන්නවා ඔයා ගොඩාක් ආදරය කරන ලස්සන ගීතයක් කියලා. එහෙනම් ඉතින් දෙකම එකතු වෙලා ඉන්න, මේ වෙලාව අහගෙන ඉන්න ඔයාවත් එකතු කරගන්න මේ ලස්සන සින්දු අහන්න. ආදරේන කියන්න ඔයා ලස්සන ගීතේ රසණ ඊළඟ සතියේ මේ ලස්සන ගීතය චාට් එකේ උඩටම අරගෙන ඉන්නත් හැකියාවක් තියෙනවා. දෙකම ඉන්න වගේත් එක්ක.
1: Number 12.

0: චන්න ගින්න රාවී. අපි ඒ ඇහුවේ නම්බර් 12 ඉතිර චාට්ටකේ තියෙන ඒ ලස්සන සින්දු. ඉතින් ඔයා මේ ලස්සන සින්දුවට කැමති නම් ඊළඟ සතියේ ඔයාට පුළුවන් චාට්ටකේ උඩටම මේ ලස්සන සින්දු ඇරගෙන එන්න. මම මේ ලස්සනයි කියලා කියන්නේ නිතරම. මේව ලස්සන නැද්දනේ අපි කාලයක් තිස්සේ දැන් අහන අතීතයේ ඉඳලා වර්තමානයේ වෙනකන් වර්තමානයේ ඉඳලා අනාගතයේ වෙනකන් ඊළඟට අහන්න ලෑස්තියෙන් ඉන්න මේ වගේ ලස්සන ගීත ලස්සන කියන්නේ නැතුව වෙන මොකද්ද නේද? ලස්සනයි ලස්සනයි ලස්සනයි. ඉතින් ඊළඟට චාට් එකේ ලෑස්ති කියලා තියෙන්නේ නම්බර් 11 විදිහට අහන්න තියෙන ඊළඟ ගීත. ඉතින් එකතු කරගන්නවා මේ වෙලාවේ මාව අහගෙන ඉන්න ඔයාවත්. මතක් කරන්න ඕනේ අලුත් පැයකින් තමයි ඊළඟට අපි දෙන්න මේ විදිහට හමු වෙන්නේ. TikTok live එකත් ඒ විදිහට ඒ පැත්තෙන් යන ගමන් තියෙන්නේ. ඉතින් TikTok live එක පැත්තෙත් වෙන කට්ටිය ඉන්නවා යලව එකතු කරගන්නම්. මම ප්‍රාණුක ඉන්නවා, ඒ විදිහට ඒ වගේම පීටර් ඉන්නවා, ඒ වගේම සත්සරණි, ප්‍රියසීලි, භද්‍රිකා මේ කට්ටිය ඉන්නවා. ඒ වගේම එකතු කරගන්න ඕනේ ලයන් ගර්ල්, හන්සන මේ කට්ටිය එකතු කරගන්න. ඊට පස්සේ ඔන්න ප්‍රියංක හායි කියලා තියෙනවා, ප්‍රියංකවත් එකතු කරගන්න ලස්සන ගීතයකට. දිගනම් මගෙත් එකතු වෙලා ඉන්න, ආදරෙන් එකතු කරගන්න. මේ වෙලාවේ මාව අහගෙන ඉන්න ඔයාවත්. මතක් කරන්න ඕනේ මේ පැත්තට කෝල් එකක් ගන්න හැකියාවක් තියෙනවා 011 510 කියන අපේ හොට්ලයින් නම්බර් එකේ. ඒ වගේම ඔයාලට පුළුවන් මේ පැත්තට WhatsApp message එකක් දාන්න 0718 89 3 කියන අපේ WhatsApp නම්බර් එකට. ඔයාලට WhatsApp message එකක් දාන්නත් හැකියාවක් තියෙනවා. ඉතින් මේ පැයේ අවසාන ගීතය හද චාට් එකේ නම්බර් 11 විදිහට ඔයාලට අහන්න දෙන්න තියෙන ඊළඟ ගීතය අහන්න දෙන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් දිගටම මගෙත් එක්ක එකතුලා ඉන්න කියන දේත් මතක් කරන ගමන් අපි අහලා බලමු මේ ලස්සන ගීතය. අහන්න දෙන්න ලෑස්ති. කාංචන අනුරාධි සහ සුගුණ පෙරේරා ගායනා කරන නාදෙන්. ආසයිනේද මේ ගීතයට? ආසනම් කියන්න අපි චාට් එකේ උඩටම අරගෙන එන්න. දිගටම එකතුලා ඉන්න මගෙත් එක්ක.
1: Number 11.

0: 11යි වෙලාව.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.

Supreme Radio Super Hits 20. ගොහ විනාඩි දෙකයි අලුත් පෑකට මේ විදිර අපි දෙන්නම ඇවිත්තින්නේ චාට්ටකේ දෙවැනි පැය නේද. ඉතිරි ගීත 10 අපි මේ අහන්න ලෑස්සයෙන් ඉන්නේ. ඉතින් දැන් කට්ටිය බලාගෙනන්නේ තමන්ගේ ගීතයට හිමිස්ථානය මොකක්ද කියලා දැනගන්න නේද. ඉතින් දිගටම ආට අහගෙන ඉන්න පුළුවන් දවල් 12 වෙනකම් මම ඉන්නවා මේ පැත්තේ මේ චාට් එකේ ඊළඟ සින්දු 10ත් ඔයාලට අහන්න දෙන ගමන්. ඉතින් මතක් කරන්න ඕනේ TikTok live එක ගැන ඔයාලට පුළුවන් මේ වෙලාවේ ඔයා TikTok live එකේ නම් කොහරි ඉන්නේ TikTok එක පැත්තේ ඉන්නවනම් ඔයාලට පුළුවන් Supreme Radio කියලා සර්ච් කරන්න ඕන අපේ channel එක බලා ගන්න හැකියාවක් දෙනවා. channel එක අනිවාර්යෙන් follow කරන්න. ඔයාලට පුළුවන් live එක පැත්තට ඇවිල්ලා මගෙත් එක්ක කතා බහ කරන්න. මේ පැත්තේ ඉන්නවා කට්ටියක්. එයාලත් එක්කත් කතා බහ කරන්න ඔයාලට හැකියාවක් තියෙනවා. හරි එහෙනම් මේ පැත්තට එන්න කියන දේ මතක් කරන ගමන් මම ආයෙත් WhatsApp number එක මතක් කරන්නම්. 0718 893 893 කියන අපේ WhatsApp number එක තියෙනවා. ඔයාලට පුළුවන් මේ පැත්තට message එකක් දාන්න. අපි ඊළඟට අහන්න ලෑස්ති වෙන්නේ චාට් එකේ නම්බර් 10 විදිහට ලෑස්ති කරලා තියෙන ඊළඟ ගීතය මොකක් කියලාද හිතන්නේ. අපි යන්නේ 2000 දශකයට. ඔන්න 2000 දශකයට ගිහිල්ලා තමයි මේ මතක අලුත් කරගන්න ලෑස්ති වෙන්නේ. එහෙනම් අහලා බලමු අශාන්තිගේ හන්තානේ මල්පාරේ. අද දවසේ චාට් එකේ නම්බර් 10 විදිහට ඔයාට අහන්න දෙන්න තියෙන්නේ. දිගටම ඉන්න මගෙත් එක්කා

0: ඔන්න ඔය විදිහට තමයි චාට්කේ අපි ඊළඟ සින්දු 10 අහන්න පටන් ගත්තේ. නම්බර් 10 විදිහට ඔන්න ඇහුවා ශාන්තිගේ හන්තානේ මල් පාරේ. දිගට වැගතලයින් අපි ඊළඟ සින්දුව අහන්න මේ විදිහට ලෑස්ති වෙන්නේ. මොකද කියන්නේ අපේ හින්දි සින්දුවක් අහවද? දැන් ඔන්න සති ගණනාවක් තිස්සේ මේ ලස්සන හින්දි සින්දුව චාට් එකේ සමස්ථානේ රැඳිලා ඉන්නවා. දැන් ගිය සතියේත 9 විදිහට තිබුණේ. මේ සතියේත් ඔන්න ඒ ස්ථානෙම රැඳිලා ඉන්නවා. ඉතින් චාට් එකේ ඊළඟ සින්දුව අපි අහන්න එකතු කරගන්න ඕනේ කීප දෙනෙක්ම. ඉතින් මේ වෙලාවේ ඔන්න මට හොට්ලයින් නම්බර් එකට කෝල් එකක් ආවා. අඹේ පුස්සෙන් ශ්‍රියානි තමයි මේ විදිහට මට කෝල් එක ගත්තේ. ඔන්න තනි පංගලමේ මේ වෙනකොට මාව අහගෙන ඉන්නවලු. හරිද? හරිම ආදරණීය විදිහට මගෙත් එක්ක කතා කරා. හරිම ලස්සනට ෆෝන් එක තිබ්බ වෙලාවෙ ඉඳලා මම මේ කල්පනා කරනවා තව ටිකක් කතා කරන්න තිබ්බනම් හොඳයි කියලා. මොකද හරිම ලස්සන කතා කරා මගෙත් එක්ක. ඉතින් ඔයාව ආදරෙන් එකතු කරගන්න ඊළඟ ලස්සන ගීතය අහන්න ආදරෙන් එකතු කරගන්නවා. ඊට පස්සේ එකතු කරගන්න ලෑස්ති වෙනවා මේ වෙලාවේ මාව අහගෙන ඉන්න. තව ගයන් එකතු කරගන්න ඕනේ. ඔන්න රාජගිරියෙන් තමයි මේ විදිහට මගෙත් එක්ක එකතු වෙන්නේ. ලස්සන ගීතයක් අහන්න මාවත් එකතු කරගන්න කියලා තමයි ඔන්න කියලා තියෙන්නේ. අනිවාර්යෙන්ම එකතු කරගන්න. ලස්සන හින්දි සින්දුවක් දෙන්නම් ඔයාලට. හරි. එහෙනම් අහන්න ලෑස්ති වෙන්නේ චාටකේ නම්බර් 9 විදිහට ඊළඟට ඔයාට අහන්න දෙන්න තියෙන ඒ ලස්සන ගීතය. දිගටම ඉන්න මගෙත් එක්ක මේ KKගේ රීමික්ස් වර්ෂන් එක. තුහි මෙරි සබ් හැ රීමික්ස් වර්ෂන් එක තමයි ඊළඟට ඔයාට අහන්න දෙන්න වෙන්නේ නම්බර් 9 විදිහට. දිගටම ඉන්න මගෙත් එක්ක.
1: Number 9.

0: කොයිතරන සුන්දරද, කොයිතරන්න ලස්සනද, කොයිතරන්නං ආදරණීයද නේද? හින්දි සිින්දුවල තියෙන වෙනම දෙයක්. ඉතින් හින්දි සිින්දු අපි අහන්න තාමත් කැමති නේද? අතීතයේ තිබුණ හරි ලස්සන ලස්සන සිින්දු. ඉතින් ඒවා තාමත් අපි අහනවා. ඉතින් ඔයාලා නිරන්තරයෙන්ම සුප්‍රීම් රේඩියෝ අපි තුළින් ඒ ලස්සන ගීත අහන්න හැකියාවක් තියෙනවා. දැන් ඩ්‍රීම් නයිට් එහෙම අහනවා නම් ආදරේ වැඩියෙන් දැනෙන ගීත ගොඩාක් ඔයාලට අහන්න හැකියාවක් තියෙනවා. විරහව, දුක, සතුට මේ හැමදේම ඔයාලට විඳින්න හැකියාවක් තියෙනවා ඩ්‍රීම් නයිට් තුළින්. ඉතින් රාත්‍රී 7 ඉඳලා රාත්‍රී 10 වෙනකන් සතිය දවස්වල ඩ්‍රීම් නයිට් අහන්න කියන දේ මතක් කරන ගමන් අපි දැන් මේ ඉන්නේ සුප්‍රීම් රේඩියෝ සුපර් හිට්ස් 20 නේද? අපි මේ ගත කරමින් ඉන්නේ සුපර් හිට්ස් 20 දෙවෙනි පැය. ඉතින් අපි ඊළඟට අහන්න තියෙන්නේ නම්බර් 8 විදිහට අද චාට් එකේ තියෙන ඊළඟ ලස්සන ගීතය. ඉතින් ප්‍රේමයක් තමයි ලෑස්ති කරලා තියෙන්නේ ඔයාට අහන්න දෙන්න. ඉතින් මතක් කරන්න ඕනේ මේ වෙලාවේ මාව අහගෙන ඉන්න ඔයාවත් එකතු කරගන්න ආදරෙන් මේ ලස්සන ගීතය අහන්න. මුරු ඇන් විලීගේ ප්‍රේමයක් තමයි මේ ලස්සන ගීතය තමයි ඔයාට අහන්න දෙන්න. ලෑස්තියෙන් ඉන්නේ ටිකර මොකෙත් එක එක දෙලා ඉන්න. ඔයාට පුළුවන් මේ පැත්තට කෝල් එකක් ගන්න 0112 510 510. ඒ වගේම ඔයාට පුළුවන් මේ පැත්තට වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න 0718 89 3 89 3. අපේ වට්ස්ඇප් නම්බර් එක දිගටම එකදෙලා ඉන්න වගේත් එක්ක එකතු කරගන්න මේ වෙලාවේ මම අහගෙන ඉන්න ඔයාවත් මේ ලස්සන සින්දු අහන්න දිගටම ඉන්න වගේත් එක්ක.
1: Number 8.

0: සුබ දවසක්.
1: අලුත් වෙලා.
0: පහසු වෙලා.
2: තෑගි වැඩි වෙලා.
0: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
3: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
4: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
5: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු.
6: එම මෙහෙම
7: පස්වන් දහසකන සමාවසන රාජෝත්තමයන් වහන්ස
5: අහල පහල නිවැසියන්ට බාධාවන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? පවසව.
8: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
5: ඈ හැබෑවට
1: සතිය දවස් පහේම දහවල් දෙකට
9: සින්දු කැපේ.

සුප්‍රීම් රේඩියෝ 11 විනාඩි 18ත් වෙලා තියෙන්නේ. අපේ ගත කරමින් ඉන්නේ සුප්‍රීම් රේඩියෝ සුපර් හිට්ස් 22 වෙනි පැය මේ විදිහට. ඉතින් ඊළඟට අහන්න දෙන්න ලෑස්තින් ඉන්නේ නබසවන් විදිහට. ලෑස්ති කරලා තියෙන ඊළඟ සින්දුව නටන්න දෙන්න තමයි ලෑස්ති වෙන්නේ. හරි, අපි චොට්ටක් නටලා ආයෙත් මේ පැත්තෙන් එකතු වෙමු කියන දේ මතක් කරන්න ඕනේ. දැන් දිගටම නටන්න තමා තියෙන්නේ. හරි, අපි ඊළඟට අහන දෙන්න ලෑස්තියෙන් ඉන්නේ ලස්සන සින්දුවක්, යෝන් සිහින ලෝකේ කවර් සොන්ග් එක. තීරක විජේරත්නගේ ඒ ලස්සන කවර් සොන්ග් එක තමයි අපි ඊළඟට අහන දෙන්න ලෑස්තියෙන් ඉන්නේ. නටන්න වාඩ හැකියාවක් තියෙනවා මේ වෙලාව. ඒවා ගෙදර තනියෙන් නම් ඉන්නේ, නැත්තම් කවුරු හරි ඉන්නවා නම් මේ වෙලාවේ හස්බන්ඩ් ඉන්නවා නම් ළඟ ඔයාලට පුළුවන් ඇදලා ගන්න. ඔයාලට පුළුවන් ඔයාගේ වයිෆ් ඉන්නවනම් ඔයාලඟ ඇදලා ගන්න පුළුවන්. ඔන්න ඔයාගේ යාළුවා ඉන්නවනම් ඇදලා ගන්න පුළුවන්. ඔයාට පොඩ්ඩක් නටන්න තමයි තියෙන්නේ. හරි, දිගරම නටන්න දවස ඔයාගේ විනෝදේ තව තවත් වැඩි කරන්න තමයි ලෑස්තියෙන් ඉන්නේ. ඉතින් අපි අහලා බලමු අද චාට් එකේ නම්බර් 7 විදියට තියෙන තීරක විජේරත්නගේ ලස්සන කවර් සොන්ග් එක, යෝන් සිහින ලෝකේ.

0: 89.1 89.3 Supreme Radio මගේ අද මගේ රට
1: විද්‍යාඥයෙක් පරීක්ෂණයක් කරලා වැරදුනාම කියන්නේ මම අසාර්ථකයි කියලා නෙමෙයි. මේ ක්‍රමය හරියන්නේ නැහැ කියලා මම දැන් දන්නවා කියලා. ජීවිතේත් ඒ වගේ. වර්ධන හැම පාරම ජයග්‍රහණයට යන තව පාරක් හොයාගන්න ඔයාට පුළුවන්. සිහි නැතිනන ජයග්‍රහයේ දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තෑගි පැඩි වෙලා.
2: අංක 1යි ලග්න 1යි.
3: 100ක්ම ඔබ යතේ.
2: අංක 2ක් ගැලපුණාම
3: රුපියල් 1000ක්ම අතේ.
2: අංක 2යි ලග්න 1යි
3: 2500ක් අතේ. අංක 3ට
2: 50000.
3: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
3: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහි නැතිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
5: හරි හරි හරි දෙනවා දෙනවා ලස්සන සින්දු අහන්න දෙනවා. ඊළඟට තියෙන්නේ අපිට චාට් එකේ අහන්න නම්බර් 6 ඉදිරියේ මොකද්ද තියෙන්නේ. අපි යන්න හදන්නේ බෙන්තර පාලමෙන් එහා පැත්තට. බෙන්තර පාලමෙන් එහා පැත්තේ ඉන්න කොල්ලෝ ගැන දැනගන්න තමයි ඔන්න ලෑස්ති වෙන්නේ. දෙකට මහගෙන ඉන්න මේ අහන දෙන ලෑස්තෙන් ඉන්නේ දිමංක වෙල්ලාලගේ බෙන්තර පාලමේ ලස්සන සින්දු. ඉතින් ගොඩක් අය ආදරය කරන ගීතයක් මේ දවස්වල නේද? ආදරේ පිරුණු වගේම තතින් වැළඳගෙන ඉන්න නේද? ඒ වගේ ආදරය කරන ලස්සන ගීතයක්. ඉතින් ඔයාලට අහන දෙන්න ලෑස්තෙන් ඉන්නේ. TikTok ලයිව් එක පැත්තට ඔයාලට එන්න හැකියාවක් තියෙනවා. ඒ පැත්තට ඇවිල්ලා මගෙත් එක්ක කතා බහක් කරගෙන යන්න කියන හැඟීමත් මේ වෙනාවේ ඔයාලට එක් කරන ගමන් ඔයාලට පුළුවන් මේ පැත්තට මැසේජ් එකක් දාන්න 0718839893 කියන අපේ WhatsApp නම්බර් එකට. මම ඉන්නවා මේ පැත්තෙන් ඔයාලට රිප්ලයි කරන්න බලාගෙන. ඒ වගේම මුළු ලෝකෙටම ඇහෙන්න ඔයාගේ නම, ඔයා එකතු කරගන්න අය, මේ හැම දෙයක් ගැනම කියන්නත් මම ලෑස්තියෙන් ඉන්නවා. එන ඉතින් අහල බලමු මේ ලස්සන සින්දුව. මේ අද චාට් එකේ නම්බර් 6 ඉදිරියට වඩහන්න දෙන්න ඉන්න දිමංක වෙල්ලාලගේකේ ඒ ලස්සන සින්දුව බෙන්තර පාලමේ. දිගටම ඉන්න මගෙත් එක්ක.
6: Number 6

0: තරා උපන් බිරිඳ.
1: ඒ කිව්වේ ගුරු?
2: කරන්න ඕනේ මොනවද එපා මොනවද කියලා මම හොදාට දන්නවා.
3: අනේ කුඩම්මේ.
4: ආයි හැම උඹ ඒ කෙල්ලව ආශ්‍රය කරන්නේ.
5: එයා සමන් මලි. එයා හොඳට සින්දු කියනවා.
6: සිරිය දිරිය දියනිය සමන් මලිය ටීවී සුප්‍රීම් ප්‍රයිම් ටයිම් තුලින් සතියේ දිනවල රාත්‍රී 8ට.
7: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
8: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
5: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
9: The welcome show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasaven padana gannatu padan ganna satiya dawas pahema ude hatata
10: the welcome show
11: anugrahaya
12: nlp hadahana lankawē wedima tægi dena tægi avastha wedima lutraya nlp hadahana obath adama nlp hadahada bala ganna
13: 89.1 89.3 supreme

0: 11 විනාඩි 30කත් වෙලා තියෙන්නේ. TikTok live එකේ පැත්තෙන් යනකම තෙද්දී එකතු කරගන්න ඕනේ. මේ පැත්තේ ඔන්න හංසන මේ වෙලාවේ මාව අහගෙන ඉන්නවා. ඒ වගේම අහිමි ආදරේ ඉන්න ඕන්න. අහිමි ආදරේවත් එකතු කරගන්න. ඒ වගේම සිල්වා ඉන්නවා මේ වෙලාවේ වැඩ කරන ගම මාව බලාගෙන ඉන්නවා කියලා තමයි කිව්වේ. බොහොම ස්තුතියි ඔයාවත් එකතු කරගන්න සිල්වා. ඊට පස්සේ ඔන්න ගෝපාල් ඉන්නවා. හයි කියලා තියෙනවා. ඊට පස්සේ එකතු කරගන්න ඕනේ අහිංස හිටියා මේ පැත්තේ. ජපන් ඉඳලා මාව අහගෙන. ඒ වගේම ලයන් ගර්ල් හිටියා. ඊට පස්සේ මුතු පබලු හිටියා. ඉතින් මේ කට්ටියවත් එකතු කරගන්නම් ඊළඟ ලස්සන ගීතය අහන්න. ඊට පස්සේ WhatsApp එක පැත්තට යන්න ඕනේ. ඒ පැත්තෙත් කට්ටියක් ඉන්නව එකතු කරගන්න. ඉක්මනින්ම යාළුවා එකතු කරගමු. ඔන්න මේ විදිහට එකතු කරගන්න ලෑස්ති වෙන්නේ ගිහාන්. මැනිකින්ෙන් තමයි මේ විදිහට මැසේජ් එක දාලා තියෙන්නේ. ලස්සන ගීතයකට මාවත් පවුලේ හැම දෙනෙක්මත් එකතු කරගන්න හසිත කියලා තමයි ඔන්න කියලා තියෙන්නේ. ඊට පස්සේ එකතු කරගන්න ඕනේ තවත් කිහිප දෙනෙක් ඉන්නවා. සත්සර මේ විදිහට මැසේජ් එක දාලා තියෙන්නේ. අම්මා ප්‍රමීලා, අක්කා චමුදි, ලොකු ආච්චි පියසීලි, පොඩි ආච්චි සිසීලා, පොඩි සීයා චන්ද්‍රසිංහ එකතු කරගන්න සින්දුවකට කියලා ඔන්න මැසේජ් එක දාලා තියෙන්නේ. මී ගොඩින් විනෝද් සත්සර ඔයාවත් එකතු කරගන්න. මේ හැම දිනෙකම අපි එකතු කරගමු. ආදරෙන් නේද සත්සර. ඊළඟ ලස්සන ගීතය අහන්න. හරි, ඔයාවත් ආදරෙන් එකතු කරගන්න ගමන් ඊළඟට එකතු කරගන්න ඕනේ. අයිබෝ වේවා මඩපාත ලක්ෂ්මන් මේ විදිහට මැසේජ් එක දාලා තියෙන්නේ. තමාරා, නිෂානි, චේතනා, තේජ, අවෝර් ඒ වගේම පුංචි පුතා සමගින් භාග්‍ය අවිෂ්ක ගීතයක් දෙන්න කියලා ඔන්න මැසේජ් එක දාලා තියෙන ලක්ෂ්මන්. බොහොම ස්තුතියි ලක්ෂ්මන්. මේ හැමෝම එකතු කරගමු අපි ඊළඟ ලස්සන සින්දුව අහන්න. දිගටම මගත එකතු වෙලා ඉන්න ඕනේ. හරි හරි, ඊළඟට අපිට අහන්න තියෙන්නේ මොකද්ද? ඊළඟට අපිට අහන්න තියෙන නම්බර් 5 චාට් එකේ තියෙන ඊළඟ ලස්සන ගීතය දමිත් අසංකට කවුද අකමැති නේද? ඉතින් දමිත් අසංකගේ මගේ හිත ගාව තමයි ඔන්න චාට් එකේ නම්බර් 5 විදිහට අද ලෑස්ති කරලා තියෙන ඔයාලට අහන්න දෙන්න. ටිකට වෙන්න මගෙත් එක්ක මම මතක් කරපු විදිහට WhatsApp එකේ පැත්තට message එකක් දාන්න කියන දේ තොන්න ආයෙත් සැරයක් ඔයාලට කියන්න. ටිකට වෙන්න මගෙත් එක්ක. මේ අද චාට් එකේ නම්බර් 5.
1: Number 5.

0: සෙවනැල්ල ඉන්න ඔයාගේ ජීවිතේ ඔයාගේ සෙවනැල්ලක් වගේ ඉන්න ඒ කෙනාව වගේ අත ගන්න බලාගෙන ඇති නේද? සමහර විට අපේ ජීවිතේ ඉන්නවා සමහර අය, හරි මං කියන්නේ මේ සමහර අය, එයාලා මේ තමන්ගේ හදවතේ තියෙන දේ කියන්නේ නැතුව බලාගෙන ඉන්නවා. එයාලා සාමාන්‍යයෙන් කැමති නැහැ ඉස්සරහට ඇවිල්ලා මෙහෙම මෙහෙම මගේ හදවත ඇතුලේ තියෙනවා කියලා කියන්න. හරි, ඉතින් එහෙම වෙලා එයාල ඉතින් පසුතැවෙන පස්සේ කාලෙක. ඉතින් ඔයා තේරුම් ගන්න දැනගන්න ඕනේ, දැන් සෙවනෙල්ලක් වගේ වෙලා ඉන්න සමහර කෙනෙක් ඉන්නවා නම් ඔයාගේ ජීවිතේ, එයා ඔයාගේ අත ගන්න බලාපොරොත්තුෙන් ඉන්නවා කියන දේ සමහර අයගේ ඔයාට දැනගන්න ඔයාට කරන්න වෙනවා. එයාලා ඉස්සරහට එන්නේ නැත්තම් නේද, නැත්තම් එයාලා පවුනේ. ඉතින් මේ වගේ ලස්සන ගීතයක් තමයි අපි කලින් ඇහුවේ. සෙවනැල්ල ලෙස ඉන්න මම දන්නවා ඔය දෑත ගන්න බලාගෙන ඇති ඉතින් නේද. හරි, අපි ඊළඟට යන්න හදන්නේ චාට් එකේ අපි බලාගෙනම හිටපු වෙලාවට. ඒ තමයි අපේ ලාස්ට් සින්දු තුන මේ විදිහට අවිල්ල තියෙනවා. නම්බර් 3-2-1 විදිහට අපි ඊළඟට අහන තමයි ලෑස්ති වෙන්නේ ලස්සන සින්දු තුන. ඉතින් අපි බලමු ඔයා කැමතිම සින්දුවද මේ තියෙන්නේ කියලා චාට් එකේ මේ ස්ථාන තුනේ. ඉතින් මතක් කරන්න ඕනේ TikTok live එක පැත්තෙත් කට්ටියක් ඉන්නවා ඒ විදිහට මාව දැන් පෑ දෙකක් පුරාවට මහග දවල් 12 වෙනකම් මම ඉන්නවා ඔයාලත් එක්ක. අපිට තව අහන්න තියෙන්නේ ලස්සන සින්දු තුනක්. ඉතින් මතක් කරන්න ඕනේ ඔයාලට පුළුවන් මේ පැත්තට කෝල් එකක් ගන්න 0112510510 අපේ හොට්ලයින් නම්බර් එක. ඔයාලට පුළුවන් මේ පැත්තට කෝල් එකක් ගන්න වගේම ඔයාලට පුළුවන් මේ පැත්තට WhatsApp මැසේජ් එකක් ගන්න 0710889893. ඔන්න ඔක තමයි අපේ WhatsApp නම්බර් එක. හරි, දැන් ගොඩාක් අය දන්නවනේ නේද? ඉතින් දන්නවනම් මැසේජ් එකක් දාන්නනේ, මම බලාගෙන ඉන්න ඔයාගේ මැසේජ් එක කියවන්න. එන ඉතින් අහන්න තමයි ලෑස්ති වෙන්නේ අද චාට් එකේ නම්බර් 3. ගොඩක් අය බලාගෙන හිටපු වෙලාවට තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. හරි, ඔයාට පුළුවන් මේ පැත්තට මැසේජ් දානවා වගේම දැන් ඊළඟ සතිය ඔයා දැන් මේ අද චාට් එකේ ඇහුවනේ සින්දු නේද? මේ සින්දු දැන් ඔයා ඇහුව විදිහට ඔයාට මේවා මතක නම් ඉතින් ඔයාට පුළුවන් ඔයා කැමතිම සින්දු ඊළඟ සතියේ චාට් එකේ උඩට අරගෙන එන්න අපිට කියන්න. WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාලා කියන්න පුළුවන්. ඒ වගේම Facebook එකේ නම් ඉන්නේ Supreme Radio කියලා සර්ච් කරාම අපේ Facebook page එක ඔයාට බලා ගන්න හැකියාවක් තියෙනවා. page එකට ගිහිල්ලා අපේ post එකට ඔයාට comment එකක් දාන්නත් ඔන්න හැකියාවක් තියෙනවා කියන දේ මතක් කරන්න ඕනේ. නැත්නම් මොන ක්‍රමයකින් හරි මට කියන්න. මම ඊළඟ සතියේ ඔයා කැමතිම සින්දු උඩට අරගෙන එන්න. හරි, එහෙනම් ඉතින් දෙකම එකතු වෙලා ඉන්න යන හදන්නේ චාට් එකේ ඊළඟ ගීතය අහන්න. මේ අද චාට් එකේ නම්බර් 3 විදිහට ඔයාලට අහන්න දෙන්න ලෑස්ති කියලා තියෙන ඊළඟ ගීතය මේ V+ බෑන්ඩ් එකේ ගමේ වේදා.
1: මේ අද චාට් එකේ නම්බර් 3.

0: ලොව සුන්දරතම පාරාදේසේ
1: මන බැඳුණු ඇසේ නොගැටුණු තැන් සොයා උතුම්ම යම සංචාරයක්
0: Travel with Supreme
1: සතිය දවස් පහේම
2: The Welcome Show අහන්න.
3: අවසාන ප්‍රශ්නය. ආශා අපි හිතමු අයිසරහා දෙන්නෙක් රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාව ඔයාගේ යුතුකම මොකද්ද?
4: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ.
0: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට Tempo Town අහන්න.

0: නවයයි එකෙන් 89.3 තුනෙන් සුප්‍රීම් රේඩියෝ.
1: සුප්‍රීම් රේඩියෝ අහගෙනන්න මේ වෙලාව අපි යන්න හදන්නේ චාට් එකේ නම්බර් 2 අහන්න. මොකක් කියලද හිතන්නේ? ඔන්න සති ගණනාවක් තිස්සේ හරිම ආදරණීය ගීතයක් මේක නේද? මේ රැඳිලා තියෙන මේ ගීතය මේ චාට් එකේ. ඉතින් ගොඩාක් අය මේ ගීතේ හරි ආසයි. ඉතින් මගෙන් එයාලා ඉල්ලනවා මේ සින්දුව දෙන්න, මේ සින්දුව දෙන්න කියලා. ඉතින් චාට් එකේ දැන් සති ගණනාවක් තිස්සේ ඔන්න ඒ සින්දුව මේ මුල් ස්ථාන ටිකේම රැඳිලම තියෙනවා නේද? තවමත් මේකේ රහ නැති වෙලා නැහැ. මේකේ රහ තවමත් තියෙනවා වගේම ඉස්සරහටත් ඒ රහ ඒ විදිහටම තියෙයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් ආදරය කරන අයට තමයි මේ ලස්සන ගීතය අහන්න දෙන්න ලෑස්සෙන් ඉන්නේ. එහෙනම් දීර මගතක එකතුලා ඉන්න මේ දෙන්න ලෑස්සි වෙන්නේ යසස්ගේ. එහෙම බැලුවාම ඔයාසයි නේද මේ සින්දුවර. එහෙනම් දීර මගතක එකතුලා ඉන්න එකතු කරගන්න මේ වෙලාවම ආවහගෙන ඉන්න ඔයාවත් මේ ලස්සන සින්දුව අහන්න. දීරම ඉන්න මගෙත් එක්ක
2: මේ සතියේ චාට් එකේ
3: නම්බර් 2.

0: එහෙම බැලුවාව මාදයා රැයේ නිදි නේනා. බාන්නේ වචනවල තියෙන ලස්සන නේද? එහෙම ඔයා මගේ දිහා බැලුවොත් මට නින්දයක්වත් එන්නේ නැහැ. අදරින් මතක් කරන්න ඕනේ මගෙත් එක්ක මේ රැඳිලා ඉන්න සියලු දෙනාම. ඉතින් දවස පුරාට මම ඔයත් එක්ක ඉන්නවා වගේම ලස්සන ගීත ගොඩක් ඔයාලට අහන්න හැකියාවක් තියෙනවා. දැන් චාට් ෂෝ එක දැන් අන්තිම සින්දුව අපි අහන්නලා ඇස්සෙන දවල් 12න් චාට් ෂෝ එක ඉවරයිනේ. චාට් ෂෝ එක ඉවරුණාට මම යන්නේ නැහැ. මම ඉන්නේ ඔයාලඟ ලස්සන සින්දු ගොඩකුත් එක්ක. මේ වෙලාවේ වැඩ කරන ගමන් ඉන්නවා වෙන්න පුළුවන් නේද? සුපුරුදු පරිදි දවස් පහක් වැඩ කරලා නිවාඩු ගන්න හිතන් හිටියට නිවාඩු හම්බෙන්නේ නැතුව වැඩ ගන්නවා වෙන්න පුළුවන් ඔයාගේ නේද? මං කියන්නේ මේ ඔයාගේ වයිෆ් නේද? ඔයාගේ වයිෆ් හරි ඔයාගේ හස්බන්ඩ් හරි මොනවා හරි වැඩ ගොඩාක් ඔයා මේ වෙලාවේ කරගෙන ඉන්නවා වෙන්න පුළුවන්. නැත්තම් කොහෙද වෙලා විනෝදෙන් ඔයා ගිමන් හරිනවා වෙන්න පුළුවන් නිදහසේ නේද? දවස් පහේ සිද්ධ කරපු ඒ වැඩ කන්දරාව මතක් කර කර නිදහසේ මේ වෙලාවේ ඉන්නවා වෙන්න පුළුවන්. ඔයාගේ නිදහස තව තවත් වැඩි කරන්න තමයි මම මේ ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් දෙකටම එකතු වෙලා ඉන්න. මේ අහන දෙන ලෑස්ති වෙන්නේ අද චාට් එකේ නම්බර් 1. මොකක් කියලාද හිතන්නේ? හිතන දේ තමයි දැන් සති ගණනාවක් තිස්සේ දැන් මේ අපි මේක අහනවානේ නේද? යොහානිගේ මන්නුබේ මැනිකා තමයි අද ෂාට් එකේ නම්බර් 1 විදියට ඔයාලට අහන්න දෙන ලෑස්තියෙන් ඉන්නේ. ඉතින් බොහොම සුදි දැන් එකතු කරගන්න ඕනේ TikTok live එක පැත්තෙත් කට්ටියක් ඉන්නවා සූති කරන්න කලින්. අමිල ඉන්නවා මේ වෙලාවේ, වගේම ශෂී ඉන්නවා මේ වෙලාවේ, නිරෝ ඉන්නවා, ඒ වගේම හංසන, නුරාදි, සුදු ඉන්නවා, ඒ වගේම අහිමි ආදරේ, ලයන් ගර්ල්, හංසිකා, ඒ වගේම තව එකතු වෙලා ඉන්නවා මේ පැත්තෙන් එකතු කරගන්න සිල්වා. මේ කට්ටියත් එක්ක තමයි මේ වෙලාවේ මම ඒ පැත්තේ ඉන්නේ. නිෂු ඉන්න එකතු කරගන්න, ඒ වගේම සුපොන්න ඉන්නවා. මේ කට්ටියත් එකතු කරගෙනම අපි චාට් එකේ නම්බර් 1 අහන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. හරි, එහෙනම් ඉතින් එකතු වෙලා ඉන්න අපි පැටන් එකතුම මේ ලස්සන ගීතය හලා. මේ අද චාටගේ නම්බර් 1 යොහනිගේ මන්නුබේ මැනිකා.
1: සුප්‍රීම් සුපර් හිට්ස් 20 චාට් එකේ නම්බර් 1.

0: ඔන්න ඔය ආකාරයට තමයි මේ සතියේ චාට් එකේ සින්දු විස්සාපි අහලා ඉවර කරේ. ඉතින් මොකද හිතෙන්නේ කැමතිම සින්දු වලට අද හිමි වෙලා තියෙන ස්ථානය ගැන? ඔයාට බලන්න මේ සින්දු ඔයා ඊළඟ සතියේදී ඔයා කැමති විදිහට මේ චාට් එකේ මේ ස්ථාන වෙනස් කරන්න ඔයාට හැකියාවක් තියෙනවා. ඔයාට බලන්න WhatsApp එක පැත්තට කෝල් කරලා WhatsApp එක පැත්තට මැසේජ් කරලා හොට්ලයින් නම්බරේට කෝල් කරලා WhatsApp එක පැත්තට මැසේජ් කරලා ඔයාට හැකියාවක් තියෙනවා. ඔයා කැමතිම සින්දු මොකද්ද කියලා කියන්න. ඉතින් මම ලෑස්තියෙන් ඉන්න අපේ සින්දු ඇඩත් කියලා ඔයාගේ ප්ලේලිස්ට් එක ඔයා කැමතිම සින්දු හිමි ස්ථානය වෙනස් කරලා දෙන්න. හරි, උඩටම අරන් ඉන්න හැකියාවක් තියෙනවා. අද චාට් එකේ අපේ නම්බර් 3 විදිහට ඇහුවේ ගමේ වේදා. ඒ වගේම නම්බර් 2 විදිහට අසස් මැද ගෙදරකේ එහෙම බැලුවාම ඇහුවා. ඒ වගේම නම්බර් 1 විදිහට අද චාට් එකේ ඇහුවේ යොහානිගේ මන්නුබේ මැනිකා. ඉතින් ඊළඟ සතිය අපි බලමු මේ චාට් එකේ මේ ලස්සන සින්දු වෙනස් වෙන්නේ කොහොමද කියලා. ඉතින් 10 ඉඳලා මගෙත් එක්ක මේ පේලගැස්ම අහගෙන හිටපු ඔයාලට ගොඩක් ස්තුතියි. දැන් ඉතින් කාල බීලා ආයෙත් ලෑස්ති වෙන්න මේ පැත්තේ සින්දු එක දිගට අහන්න නේද? එක එක ආකාරයේ එක එක ලස්සන සින්දු අහන්න ඔයාලට හැකියාවක් තියෙනවා. එහෙනම් දැන් ඉතින් දවල් 12 වෙන්නත් තව විනාඩියක් වගේ තියෙන්නේ. කාල බීලා හැම ලෑස්ති වෙලා ඉන්න ඕනේ. හරිද? මමත් එනවා මේ පැත්තෙන් ඔයාගේ විනෝදය තව තවත් වැඩි කරන්න, ඔයාගේ සතුට තව තවත් වැඩි කරන්න, ඔයාගේ නිදහස තව තවත් වැඩි කරන්න මම මේ පැත්තෙන් ලෑස්තියෙන් ඉන්නවා. ඉතින් දිගටම මාව අහගෙන ඉන්නවා කියන දේත් මම දන්නවා. ඉතින් ඔයාට පුළුවන් අද දවස පුරාටම මගෙත් එක්ක හරිම විනෝදයෙන් හරිම නිදහසේ අද කාලේ ගත කරන්න මම ඉන්නවා ඇත් එක්ක සවස වෙනකන්. ඉතින් මතක් කරන්න තියෙන්නේ දවල් 12 වෙන්න තව පුංචි බොහොතයි තියෙන්නේ. අපි එහෙනම් හමුවම ආයෙත් මේ පැත්තෙන් වෙලා මතක් කරන්නම්. දැන් හරියටම දවල් 12යි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: සුබ දවසක්,
1: අලුත් වෙලා,
2: පහසු වෙලා,
1: තෑගි වැඩි වෙලා,
3: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය.

නවයයි එක 89.3 සුප්‍රීම් රේඩියෝ.

0: විද්‍යාඥයෙක් පරීක්ෂණයක් කරලා වැළඳුනාම කියන්නේ මම අසාර්ථකයි කියලා නෙමෙයි, මේ ක්‍රමය හරියන්නේ නැහැ කියලා මම දැන් දන්නවා කියලා. ජීවිතෙත් ඒ වගේ, වර්ධන හැම පාරම ජයග්‍රහණයට යන තව පාරක් හොයාගන්න ඔයාට පුළුවන්. සිහින දිනන ජයග්‍රහී දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
1: සුබ දවසක්.
2: අලුත් වෙලා,
1: පහසු වෙලා,
2: තෑගි පැඩි වෙලා,
1: අංක එකයි ලග්න එකයි
2: සියක්ම ඔබ යකේ,
1: අංක දෙකක් ගැලපුණාම
2: රුපියල් 1000ක්ම අතේ,
1: අංක දෙකයි ලග්න එකයි
2: 2500ක් අතේ, අංක තුනට
1: 50000,
2: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000,
1: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
2: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
3: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
1: සතියේ දිනවල රාත්‍රී 7ට
2: අනුග්‍රහය
3: සුබ දවසක්
1: අලුත් වෙලා
3: පහසු වෙලා
4: තැඟි වැඩි වෙලා
5: දවස සුබයි සිහින දිනයි

0: සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
1: 89.1 සුප්‍රීම් රේඩියෝ වගේ හඬ වගේ රට

0: 89.3 Supreme Radio.
1: හරිනේ දැන් අන්න නැවැත්තුවා. මම කිව්වනේ හෙමින් යමු කියලා.
2: කොහෙද මේ නෝනායි මහත්තයා යන්නේ? වේගෙත් පොඩ්ඩක් වැඩි වගේ නේද?
3: අද ඉතින් නිවාඩු දවසනේ සර්. එක දිගට නන් ස්ටොප් සින්දු ඇහෙද්දි දන්නේම නැතුව වේගෙ පොඩ්ඩක් වැඩි වෙලා.
2: සුප්‍රීම් රේඩියෝ මියුසික් සන්දේ නේ. එහෙනම් සද්දේ පොඩ්ඩක් වැඩි කරලා වේගෙ පොඩ්ඩක් අඩු කරලා ගියා නම් හරිනේ.
4: බෝරින් සන්දේ හැපෙන්න කරගන්න. ගැලපෙන මියුසික් වයිබ් එක.
0: සුප්‍රීම් මියුසික් සන්දේ.
4: ඉනිදා උදේ 9:00ට.
3: ඉගෙනන සර්.

0: සේද වලා මල්්‍යහනේ පාවෙමු සැමදා යොවුන් වසන්තේ ටීවී සුප්‍රීම් ප්‍රයිම් ටයිම් තුළේ සතියේ දිනවල රාත්‍රී නවයට
1: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.

0: සුප්‍රීම් රේඩියෝ මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
1: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
2: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
3: The welcome show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasave padana gannatu patan ganna satiya dawas pahema udey hatata
4: the welcome show
2: anugrahaya
5: suba dawasak
2: aluth vela
5: pahasu vela
6: tagi wedi vela
7: dawasa subai sihina dinai suba dawasak jathaka lotarai mandalaya
8: 89.1 89.3
0: supreme radio
8: මගේ රට

0: දවලකයි විනාඩි දෙකයි දැන්.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.

89.1 89.3 Supreme Radio. Supreme Radio.

0: Supreme Radio. විද්‍යාඥයෙක් පරීක්ෂණයක් කරලා වැළඳුනාම කියන්නේ මම අසාර්ථකයි කියලා නෙමෙයි. මේ ක්‍රමය හරියන්නේ නැහැ කියලා මම දැන් දන්නවා කියලා. ජීවිතෙත් ඒ වගේ. වර්ධන හැම පාරම ජයග්‍රහණයට යන තව පාරක් හොයාගන්න ඔයාට පුළුවන්. සිහි නැතිනන ජයග්‍රහයේ දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
1: සුබ දවසක්.
2: අලුත් වෙලා.
1: පහසු වෙලා.
2: තැඩි පැඩි වෙලා.
1: අංක 1යි ලග්න 1යි.
2: 100ක්ම ඔබ යතේ.
1: අංක 2ක් ගැලපුණාම
2: රුපියල් 1000ක්ම අතේ.
1: අංක 2යි ලග්න 1යි
2: 2500ක් අතේ. අංක 3ට
1: 50000.
2: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
1: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
2: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
3: දවස සුබයි සිහි නැතිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
0: Endless Weekend with Supreme Radio.

Radio. එක විනාඩි 12ත් වෙලා තියෙන්නේ. right කෑවද බීවද මොකද කරේ? දැන් මම වෙලාව ලබා දුන්නා කාලා බීලා ආයෙත් මේ පැත්තට එන්න කියලා. ඉතින් ආයෙත් මමත් ඇවිල්ලා ඉන්න මේ පැත්තට, ඔයත් එන්න මේ පැත්තට, අපි කතා කරමු. කතා කරන්න බැරි වෙච්ච දේවල් තියෙනවනම්. හරි, ඔයර පුළුවන් මේ පැත්තට කෝල් එකක් ගන්න 0112 510 510 අපේ හොට්ලයින් නම්බර් එක තියෙනවා. ඒ වගේම ඔයාලා WhatsApp එක පැත්තට මැසේජ් එකක් දාන්නත් හැකියාවක් තියෙනවා. 0718 893 893 0718 893 893 කියන අපේ WhatsApp නම්බර් එක තියෙනවා. ඔයාලට පුළුවන් මේ පැත්තට මැසේජ් එකක් දාන්න. මම තව චුට්ටකින් TikTok live එකක් එනවා. ඔයාලට පුළුවන් මේ පැත්තට එන්න. මේ වෙලාවේ TikTok live එක පැත්තෙන් අගින් ඉන්නේ. ඔයාලට පුළුවන් Supreme Radio කියලා search කරන්න. ඕන අපේ channel එක ඔයාලට බලා ගන්න පුළුවන්. follow පාරක් දාලා තියාගන්න. මම දැන් එනවා live එකක්. හරි. ඔයාලට පුළුවන් මේ පැත්තට Facebook එක පැත්තෙන් message කරන්න. ඒ වගේම Facebook එකේ තියෙනවා ලස්සන ලස්සන දේවල්, දැනුමට ගන්න දේවල් තියෙනවා, ආදරේ හිතර දේවල් තියෙනවා. නේද? බලන්න ගොඩාක් අවිවිධත්වයෙන් යුක්ත දේවල් තියෙනවා. ඔයාලට ගිහිල්ලා බලන්න පුළුවන්. Supreme Radio කියලා search කරන්න ඕන Facebook එකේ. අපේ page දෙකක්ම තියෙනවා. ඔයාලට බලා ගන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම කියන්න ඕනේ අපේ YouTube channel එක තියෙනවා Supreme Radio. ඔයාලට ගිහිල්ලා ඒකත් බලන්න හැකියාවක් තියෙනවා. ඊගෙන මේක තියලා ඉන්න මේ පැත්තට කතා කරන්න මම බලාගෙන ඉන්නවා. එයාගේ මැසේජ් එක මුළු ලෝකෙටම ඇහෙන්න කියන්න. එන්න වගේත් එක්ක මේ සවස් වරුවම ආදරෙන් ගත කරන්න. මම හසිත එකතු කරගන්න මේ ලස්සන ගීතයට. මම අහගෙන ඉන්න ඔයාව. ඊගෙන මෙන්න මගෙත් එක්ක ආදරෙන්.

0: අවසාන ප්‍රශ්නය. ආශ අපි හිතමු අයිසරහ දෙන්නෙක් රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාවේ ආගිය යුතුක මොකද්ද?
1: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ.
2: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට ටෙම්පෝ ටවුන් අහන්න.

අපි කොයි තරන්නම් සිහින දකිනවද නේද? ඒ දකින හීන හැබෑ කරගන්න කොයි තරන්නම් අපි උත්සාහ කරනවද? ඉතින් හීන පොදි බැඳගත්ත මිනිස්සුන්ට ඉක්මනින්ම හීන හැබෑ කරගන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් තමයි ඊළඟ ගීතයට මේ වෙලාවේ මම වහගෙන ඉන්න ඔයාව එකතු කරගන්න ලෑස්ති වෙන්නේ. TikTok live එක තාම එන්න පටන් ගත්තේ නැහැ. දැන් මම එනවා. හරි. ඉවසලා ඉන්න ඕනේ. හරිද? එකතු කරගන්න ලෑස්ති වෙනවා මේ වෙලාවේ මම වහගෙන ඉන්න හැම දෙනෙක්ම. WhatsApp එකේ පැත්තට message කිහිපයක් ඇවිල්ලා තියෙනවා. යාළුවා ඉක්මනින්ම එකතු කරගමු. එකතු කරගන්න ලෑස්ති වෙන්නේ මේ වෙලාවේ මම වහගෙන ඉන්න යසිත්. යසිත් එකතු කරගන්න මම යන්නේ රුවන්වැල්ලට. ආදරෙන් එකතු කරගන්න ඕනේ අපේ අම්මා තාත්තා වගේම නංගිලා දෙන්නව. මේ වෙලාවේ සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න හැමෝමවත් එකතු කරගමු හසිත කියලා තමයි ඔන්න යසිරුනේ දෝ මැසේජ් එක දාලා තියෙන්නේ. හරි. ආදරෙන් එකතු කරගන්නම් ඔයාවත්. ඒ වෙලාවේ එකතු කරගන්න ඕනේ දීපිකාව එකතු කරගන්න ඕනේ සුපුරුදු පරිදි මහනුවරින්. අම්මා ඒ වගේම හස්බන් ඒ වගේම හැම දෙනෙක්ම පවුලේ හැම දෙනෙක්මත් එකතු කරගන්නවා කියලා තමයි ඔන්න කියලා තියෙන්නේ. ආදරෙන් එකතු කරගන්නම් ඔයාවත්. ආදරේ පිරුණු මේ ලස්සන ගීතය අහන්න. ඉතින් දිගටම එකතු වෙලා ඉන්න. ආදරේ පිරුණු කිව්වට මේක නිකන් අපේ විනෝදට කියන චාවෝ චාවෝ කියන්නේ පොඩ්ඩක් සනුකගේ තියෙනවා හැම ලස්සන සින්දුවක්. ඒ තමයි චාවෝ මල්ලි. චාවෝ මල්ලි තමයි අහන්න දෙන ලෑස්තියෙන් ඉන්නේ. දිගටම ඉන්න මගෙත් එක්ක. ආල්බම් මේ ලස්සන සින්දුව. 1:24යි දැන්.

0: NLB හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය. NLB හදහන ඔබත් අදම NLB හදහන බලාගන්න.
1: පෙරලිකාර සඳුදා.
2: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරියට.
1: සුවබර අඟහරුවාදා.
3: ආසාත්මිකතාවයේ සමහරක් වෙලාවට පින්දන්නේ ගැස්ට්‍රයිටිස්.
1: හැඩකාර බදාදා.
4: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්නේ නැහැ.
1: රසපිරි බ්‍රහස්පතින්දා.
5: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරල
6: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන.
7: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්. සතියේ දවස් 5ම උදේ 10ට.
8: නවත්ත ගන්න ඔය කන්දුස් කිරියාව. මේ අම්මටයි දුවටයි කරුණාවෙන් මං කියන්නේ.
9: මේ වෙනදා මෙච්චර පාන්දරින් ලාල් මහත්තයා කුසියට එන්නේ නැහනේ.
10: ඔබ දන්නවනේ. මට කඩ කැම කන්න බෑ කියලා.
11: තමුසෙ මටත් සෙල්ලම් දාන්නේ නෝ.
12: අයියෝ අයියෝ.
11: දානවායි කූඩුවට.
12: අංකල් ඊයේ උසාවිය පැත්තේ හිටියා.
13: අපේ ගෑන්ට පිස්සු.
14: මේක කාගේ වෙන්නේ නැද්දන්නේ?
15: මං දන්නවද බං?
16: සේද බලා මල්යහනේ. ආවෙමු සැමදා. යෝන් වසන්තේ. TV Supreme Prime Time තුලින් සතියේ දිනවල රාත්‍රී 9ට
17: 89.1 89.3

0: சுனவையை துண
1: சுப்ரீம் ரேடியோ.

0: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු.
1: එම මෙහෙම
2: පස්වාන් දහසකන සමාවසර රාජෝත්තම යනන් වහන්ස
0: අහල පහල නිවැසියන්ට බාධාවන ලෙස තා ගෝෂා පවත්වන්නේ මන්ද? පවසව.
3: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මොත්
0: ඈ හැබෑවට
4: සතිය දවස් පහේම දවල් දෙකට
5: සින්දු කැෆේ විත් නිමේෂා.
6: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
7: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
8: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
9: The welcome show.
10: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen patana gannatu patan ganna satiya dawas pahema udey hatata
9: the welcome show
8: anugrahaya
11: nlp hadahana lankawē wedima tægi dena tægi avastha wedima lutrayya nlp hadahana obath adama nlp hanahada bala ganna

ලෝබයි ඉතින් මේ කාලේ ගත වෙලා යද්දි ලෝභකම හොඳට දැනෙනවා. මේ දැන් ඔයත් එක්ක මට ඉන්න තියෙන වෙලාව ටිකෙන් ටික අඩු වෙලා යද්දි ඉතින් කාලේ අල්ලලා තියාගන්න තිබ්බනම් නේද මට ඔයත් එක්ක කතා කර කර ඉන්න තිබ්බා ගොඩක් කලා. නෑ කතා කරනවා වගේ මම සින්දු දෙනවා. හරි බය වෙන්න එපා. මම තව ඉන්න ඔයත් එක්ක අද සවස වෙනකම් මේ පැත්තේ. එක විනාඩි 51ත් වෙලා තියෙද්දි TikTok එක පැත්තේ ඔන්න කට්ටියක් ඉන්න එකතු කරගන්න TikTok live එක පැත්තේ. ඔන්න කොරියන් වලින් කසුන් මේ විදිහට මගෙත් එක්ක එකතු වෙනවා ලයිව් එකේ ඉන්නවා. කසුන්වත් එකතු කරගන්නම්. ඊට පස්සේ ශාමරයියාගේ සින්දුවක් දෙන්න කියලා තියෙනවා. මම දැන් try එකක් දෙන්නම්. කවි ඉන්නවා. ඒ වගේම රුවන් ඉන්නවා. ඇඹිලි පිටියෙන් එකතු වෙනවා මේ පැත්තට. ඒ වගේම කවිඳු එකතු වෙලා ඉන්නවා. කවිඳු, ඒ වගේම දර්ශන, ඒ වගේම මේ පැත්තෙන් ඉන්නවා ශෂි ඉන්නවා බහරෙන් වලින්. ඉතින් ශෂිවත් එකතු කරගන්නම්. ඊට පස්සේ ඔන්න බැට්මෑන් කෙනෙකුත් ඉන්නවා. නෙතු ඉන්නවා කටා වලින් මං හිතන්නේ නේද. කුවෙට්ටලින් තමා නෙතු මේ විදිහට එකතු වෙන්නේ. ඒ වගේම සිතූප ඉන්නවා. තව ඉන්නවා වෙරෝනිකා ඉන්නවා. ඒ වගේම සඳලි, ශැලින් ඉන්නවා. ඒ වගේම තව ඉන්නවා කට්ටිය. ශෂි ඉන්නවා. ඒ වගේම ඩිල්ෂාන්, මැඩ් මැක්ස් තව ඉන්නවා කට්ටිය. එලවත් එකතු කරනවා. සිල්වා ඉන්නවා. අනුපම ඉන්නවා. මේ කට්ටියත් එක තමයි TikTok live එක ඒ විදිහට ඒ පැත්තෙන් යන්නේ. මම ඊළඟට කියන්නම් WhatsApp එකේ පැත්තට කිහිප දෙනෙක් මේක තුලලා ඉන්නවා. ඒ පැත්තෙන් කට්ටියක් එකතු කර ගන්න ඕනේ. තව සඳලි කෙනෙක් ඇවිල්ලා ඉන්නවා. හායි ජපාන් වලින් සඳලි කියලා ඔන්න message එක දාලා තිනවා. ජපාන් වලින් ඒ සඳලිවත් එකතු කර ගන්න. ඉතින් ඊට පස්සේ WhatsApp එකේ පැත්තට යද්දී ඔන්න කිහිප දෙනෙක් WhatsApp එකේ පැත්තේ තිනවා. දේශප්‍රිය එකතු කර ගන්න ලෑස්ති වෙන්නේ මේ විදිහට. දේශප්‍රිය එකතු වෙන්නේ පුස්සල්ලාව පැත්තෙන්. ලස්සන සින්දුවකට මාවත් එකතු කර ගන්න හසිත කියලා තමයි ඔන්න දේශප්‍රිය message එක දාලා තින්. රයිට්. දේශප්‍රියවත් එකතු කර ගන්න ගමන් ඊට පස්සේ එකතු කර ගන්න ලෑස්ති මේ විදිහට දේවිකාව එකතු කර ගන්නවා කොහේ පොළොන්නරුවෙන්. දේවිකාවත් එකතු කර ගන්න. ඊට පස්සේ අපි ලස්සන සින්දුවක් මෙන් පැතෙන්න හමු. දෙකරම එකතු වෙලා ඉන්න වගේත් එක්ක ඔයා වාදනය එකතු කර ගන්න මේ ලස්සන සින්දුවට. අපි හලුත් පෑගෙන් හමු වෙමු.

0: දෙකයි දැන් වෙලාව.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

89.3 තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ.

0: Supreme Radio.
1: විද්‍යාඥයෙක් පරීක්ෂණයක් කරලා වැරදුනාම කියන්නේ මම අසාර්ථකයි කියලා නෙමෙයි. මේ ක්‍රමය හරියන්නේ නැහැ කියලා මම දැන් දන්නවා කියලා. ජීවිතේත් ඒ වගේ. වර්ධන හැම පාරම ජයග්‍රහණයට යන තව පාරක් හොයාගන්න ඔයාට පුළුවන්. සිහින දිනන ජයග්‍රහයේ දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තෑගි පැඩි වෙලා.
2: අංක 1යි ලග්න 1යි.
3: 100ක්ම ඔබ යතේ.
2: අංක 2ක් ගැලපුණාම
3: රුපියල් 1000ක්ම අතේ.
2: අංක 2යි ලග්න 1යි
3: 2500ක් අතේ. අංක 3ට
2: 50000.
3: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
3: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
0: Endless Weekend with Supreme Radio.

Endless Weekend with Supreme Radio. දෙක විනාඩි 11යි දැන් වෙලාව. අපි අලුත් පැයකින් තමයි මේ විදිහට එකතු වෙන්නේ TikTok live එකේ. මේ විදිහට මේ පැත්තෙන් යන ගමන් තියෙද්දි මතක් කරන්න ඕනේ වට පුළුවන් මේ පැත්තට message එකක් දාන්න අපේ WhatsApp number එකට 0718893893 කියන අපේ WhatsApp number එකට වඩා හැකියාවක් තියෙනවා message එකක් දාන්න. හරි. ඒ වගේම 0112510510 කියන අපේ hotline number එක තියෙනවා. වට පුළුවන් මේ පැත්තට call එකක් ගන්න. TikTok live එක පැත්තේ කට්ටියක් ඉන්නවා. යාළුවෝ එකතු කර ගන්න ඕනේ. ඔන්න භද්‍රිකා විජේසුන්දර ඉන්නවා මේ විදිහට. ඒ වගේම ටේස්ටි කෝණ ඉන්නවා. ඒ වගේම මේ පැත්තේ අහිංසා ඉන්නවා ජපානින්. ඒ වගේම ජපානයේ රුවන් එකද වෙලා ඉන්නවා. තවත් එකතු වෙලා ඉන්නවා විමුක්ති ඉන්නවා. ඒ වගේම සංජේ ඉඳලා ගියා දැන්. යනවා කියලා ගියා. ඒ වගේම එකතු කර ගන්න ඕනේ ප්‍රසන්න ඉන්නවා කුවෙට් වලින්. ඒ වගේම තව ඉන්නවා කට්ටිය. තවත් කට්ටිය එකතු වෙලා ඉන්නවා මේ පැත්තේ. යාළුවත් එකතු

0: දවස
1: අලුත් වෙලා
0: පහසු වෙලා
2: තෑගි වැඩි වෙලා
0: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
1: කැමති එකක් අපේ අතේ සුබ දවසක්
3: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
4: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා
5: සුවඳ දැනි දැනි
6: සොදුරු අතීතයේ සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
4: සතියේ දිනවල රාත්‍රී 7ට
1: අනුග්‍රහය
0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්නවා

0: පල් විලිඳ
1: ඒ කිවිගුරු
2: කරන්න ඕනේ මොනවද එපා මොනවද කියලා මම හොදාට දන්න.
3: අනේ කුඩම්මේ
4: ආයි හැම උඹ ඒ කෙල්ල වාසය කරන්නේ.
5: එයා සමන් මලි. එයා හොඳට සින්දු කියනවා.
6: සිරිය දිරිය දියනිය සමන් මලිය ටීවී සුප්‍රීම් ප්‍රයිම් ටයිම් තුලින් සතියේ දිනවල රාත්‍රී 8ට ලොව සුන්දරතම පාරාදීසේ
7: මන බැඳුණු ඇස නොගැටුණු තන් සොයා උතුම් යම සත්‍චාරයක්
6: Travel with Supreme
7: සතිය දවස් පහේම
8: The Welcome Show අහන්න
9: අසු නවයයි එක අසු නවයයි තුන Supreme Radio
10: नमस्ते बहनों और भाइयों, बड़े ही कम शब्दों में आपको सुनाना चाहता हूँ उस साल का लोकप्रिय गीत ये ये ये सलाम ले जाता हुआ उड़न खटोला और बीन बजाती हुई नागिन

දෙක විනාඩි 37ත් වෙලා තියෙද්දි අපි දැන් ලස්සන හින්දි සින්දුවක් අහලා මේ පැත්තෙන් ආවනේ නේද? TikTok එකේ පැත්ත කියනවා මට ලස්සන සින්දුවක් දෙන්න මට දෙන්න කියලා. දැන් යාළුවෝ තමයි මේ එකතු කරගන්න ලෑස්ති වෙන්නේ. හරි. ඊළඟට ලෑස්ති කරලා දෙනවා මේ ලස්සන සින්දුවට එකතු කරගන්න ඕනේ TikTok live එක පැත්තේ ඉන්නවා කට්ටියක්. යාළුවෙක් මෙයින් එකතු කරගන්න මම නිමාෂා රත්නායක ඔන්න ක්වෙට් වලින් මේ විදිහට එකතු වෙලා ඉන්නවා. ඉතින් යාළුවා හැමෝමත් එකතු කරගන්න. ඊට පස්සේ එකතු කරගන්න ඕනේ ඔන්න කෞෂිය ඇවිල්ලා ඉන්නවා, බද්‍රිකා එකතු වෙනවා මේ විදිහට මගෙත් එක්ක. ඊට පස්සේ නෆාෂා ඉන්නවා ක්වෙට් වලින්. ඒ වගේම තවත් කටිනාෂ් ඉන්නවා. ඒ වගේම මුතු පබලු ඉන්නවා. ඒ වගේම නිමාෂා, ශලින්, ඒ වගේම තව ඉන්නවා හසංකවත් එකතු කරගන්න. ශානි ඉන්නවා මේ වෙලාවේ ලයිව් එකේ. කමල් එකතු කරගන්න ඕනේ. කමල්වත් එකතු කරගන්න, බද්‍රිකා එකතු කරගන්න, ඒ වගේම ඉෂු එකතු කරගන්න ඕනේ. ඒ වගේම චොකෝ මාස්ටර් ඉන්නවා. චොකෝ මාස්ටර්වත් එකතු කරගන්න. රාහුල් ෆර්නැන්ඩස් ඉන්නවා. රාහුල් ෆර්නැන්ඩස් එකතු කරගන්නවා. ඊට පස්සේ තවත් එකතු කරගන්න කට්ටියක් ඉන්නවා. ඇන්ස් ක්ලෝදින් ඉන්නවා. තව ඉන්නවා සෙව් ඉන්නවා. මේ කට්ටිය එකතු කරගෙන තමයි ඊළඟ ලස්සන සින්දුව අහන්න එකතු වෙන්නේ. ඔන්න නදිනි කුමාරි එකදලා ඉන්න මාවත් එකතු කරගන්න. මමත් ක්වෙට් වල කියලා ඔන්න මැසේජ් එක දාලා තිනවා. හරි, මේ කට්ටියම එකතු කරගන්න. ඒ වගේම මංගලිකා එකතු වෙලා ඉන්නවා. මේ කට්ටිය එකතු කරගන්න නේද? ක්වෙට් සෙට් එකට සින්දුවක් දෙන්න කියලා ඔන්න නිමාෂා ආයත මැසේජ් එකක් දාලා තිනවා. අනිවාර්යෙන් නිමාෂා හැමදෙනෙටම ලස්සන සින්දුවක් දෙන්න. හරි, දෙගෙන එකතු වෙලා ඉන්න මගෙත් එක්ක. TikTok live එකේ පැත්තෙන් යන ගමන් තියෙන්නේ. දැන් අවසාන අදියරට ඇවිල්ලා ඉන්නේ TikTok live එක පැත්තේ. ඔයාලා පුළුවන් මේ පැත්තට එකතු වෙන්න. යන්න ඕනේ WhatsApp එක පැත්තට. WhatsApp එකෙත් කෙනෙක් ඉන්න එකතු කරගන්න. යාළුව ඉක්මනින් එකතු කරගමු. සමන් එකතු කරගන්න ලෑස්ති වෙන්නේ. ත්‍රිකුණාමලේ නේවි කැම්ප් එකෙන් තමයි සමන් මේ විදිහට මැසේජ් එක දා තින්නේ. කැම්ප් එකේ හැම දෙනෙක්මයි, නුවර ගෙදරින් හැම දෙනෙක්මයි එකතු කරගමු හසිත කියලා තමයි ඔන්න මැසේජ් එක දාලා තින්නේ. Thank you so much. ඔයාවත් එකතු කරගන්නම් සමන්. අපි එහෙනම් අහලා බලමු මේ ලස්සන සින්දුව. දෙකට වෙන්නේ මගෙත් එක්ක. මේ වෙලාවේ මම වහගෙන ඉන්න ඔයාවත් එකතු කරගෙන තමයි මේ ලස්සන සින්දුව අහන්න ලෑස්ති වෙන්නේ. දෙකට වෙන්නේ මගෙත් එක්ක. මෙහගෙන ඉන්නේ Supreme Radio. Endless Weekend.

තැනකත් කියන්නම් තමතුන කියහතුම ඔයමකිනුම කියලබන් අපි චුත්තලය මතිරි කළබන් ඔයමතුමනක් තනම්මන් ඔයසට කැම්බැන්

0: ඉන්නේ දැන් අන්න නැවැත්තුවා. මම කිව්වනේ හෙමින් යමු කියලා.
1: කොහෙද මේ නෝනායි මහත්තයා යන්නේ? වේගෙත් පොඩ්ඩක් වැඩි වගේ නේද?
2: අද ඉතින් නිවාඩු දවසනේ සර්. එක දිගට නන්ස්ටොප් සින්දු ඇහෙද්දි දන්නේම නැතුව වේගෙ පොඩ්ඩක් වැඩි වෙලා.
1: සුප්‍රීම් රේඩියෝ මියුසික් සන්දේ නේ. එහෙනම් සද්දෙ පොඩ්ඩක් වැඩි කරලා වේගෙ පොඩ්ඩක් අඩු කරලා ගියානම් හරිනේ.
3: බෝරින් සන්දේ හැපෙන්නේ කරගන්න ගැලපෙනම මියුසික් වයිබ් එක.
4: සුප්‍රීම් මියුසික් සන්දේ.
3: ඉනිදා උදේ 9ට.
2: ඊගෙන සර්.
5: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
0: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
6: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
4: The welcome show.
2: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasave patana ganna thu patan ganna satiya dawas pahema udey hatata
4: The welcome show.
6: Anugrahaya.
7: Suba dawasak.
6: Aluth vela.
7: Pahasu vela.
8: Tagi wedi vela.
9: Dawasa subai sihina dinai. Suba dawasak. Chaathika lotarai mandalaya.

0: දිගර වෙගතුලා ඉන්න ඕනේ හරිද? මම ඉන්නවා මේ පැත්තේ. දෙක විනාඩි 48ක් වෙලා තියෙන්නේ. මම මේ ගමම්ම යනවා යන්න. ආය අපි ඉන්නේ ඩ්‍රීම් නයිට් තුලේ. ඉස්සර අපි මාර දිගර වෙන්න වගේත් එක එකදෙලා අපි ආයෙත් හමු. ගිහින් මම හසිතා.
1: අරගෙන යානි ඩාන්ස් ෆ්ලෝ එකට.

0: සුපින් රඩියෝ හගෙන ඉන්න දැන් වේලාව තුනයි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.

0: නවයයි එක අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ අහසෙතිලේ පොළොවෙන් බලේ කොතන ඇහේ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි
1: Endless Weekend with Supreme Radio.

0: 89.1 89.3 Supreme Radio. විද්‍යාඥයෙක් පරීක්ෂණයක් කරලා වැරදුනාම කියන්නේ මම අසාර්ථකයි කියලා නෙමෙයි. මේ ක්‍රමය හරියන්නේ නැහැ කියලා මම දැන් දන්නවා කියලා. ජීවිතේත් ඒ වගේ. වර්ධන හැම පාරම ජයග්‍රහණයට යන තව පාරක් හොයාගන්න ඔයාට පුළුවන්. සිහි නැතිනන ජයග්‍රහී දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
1: සුබ දවසක්.
2: අලුත් වෙලා.
1: පහසු වෙලා.
2: දැඩි දැඩි
1: වෙලා. අංක 1යි ලග්න 1යි.
2: 100ක්ම ඔබ යතේ.
1: අංක 2ක් ගැලපුණාම
2: රුපියල් 1000ක්ම අතේ.
1: අංක 2යි ලග්න 1යි
2: 2500ක් අතේ. අංක 3ට
1: 50000.
2: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
1: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
2: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
3: දවස සුබයි සිහි නැතිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
4: Endless Weekend with Supreme Radio.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
1: පෙරලිකාර සඳුදා
2: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරි
1: සුවබර අඟහරුවාදා
3: ආසාත්මිකතාවයේ සමහරක් වෙලාවට පින්නන්නේ ගැස්ට්‍රයිටිස්
1: හැඩකාර බදාදා
4: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්නේ නැහැ.
1: රසපිරි බ්‍රහස්පතින්දා
5: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරල
6: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
0: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් සතියේ දවස් 5ම උදේ 10ට
7: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
8: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු.
9: එම මෙහෙම
10: පස්වන් දහසකන සමාවසන රාජෝත්තමයන් වහන්ස
8: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? පවසව.
11: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
8: ඈ හැබෑවට
6: සතිය දවස් පහේම දවල් දෙකට
0: සින්දු කැෆේ විත් නිමේෂා 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.

0: සේද වලා මල්්‍යහනේ පාවෙමු සැමදා යෝන් වසන්තේ TV සුප්‍රීම් ප්‍රයිම් ටයිම් තුළේ සතියේ දිනවල රාත්‍රී නවයට.
1: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
2: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
3: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
4: The welcome show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen patala gannatu patan ganna satiya dawas pahema udey hatata
5: the welcome show
3: anugrahaya
6: nlp hadahana lankawē wedima tægi dena tægi avastha wedima lutraiya nlp hadahana obath adama nlp hadahata bala ganna

89.1 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ මගේ හඬ මගේ රට
1: endless weekend with supreme radio

0: සුප්‍රීම් රේඩියෝ අවසාන ප්‍රශ්නය. ආශ අපි හිතමු අයිසරහ දෙන්නෙක් රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාව ඔයාගේ යුතුකම මොකද්ද?
1: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ.
2: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට ටෙම්පෝ ටවුන් අහන්න.
3: ටෙම්පෝ ටවුන්
2: විත් ආශි.
4: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.

0: ඒ සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
1: සතියේ දිනවල රාත්‍රී 7ට
2: අනුග්‍රහය
3: සුබ දවසක්
1: අලුත් වෙලා
3: පහසු වෙලා
4: තෑගි වැඩි වෙලා
5: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය.

නවයයි එක අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.

0: සුරන් හමන ගමන් තාලය
1: සුරඟ බද
2: අසු නවයයි එකෙන් අසු නවයයි තුනෙන්
0: එල සුවිකෑන් ලුවිත් සුප්‍රීම් රඩියෝ

0: වෙලාවමතක් කරන්න සවස 4යි දැන්.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: සුබ දවසක්
1: අලුත් වෙලා
2: පහසු වෙලා
3: තෑගි වැඩි වෙලා
4: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය.

0: සුප්‍රීම් රේඩියෝ
1: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
2: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
3: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
4: The welcome show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasaven patana gannatu patan ganna satiya dawas pahema ude hatata
5: the welcome show
3: anugrahaya
6: nlp hadahana lankave wedima tagi dena tagi avastha wedima lutraya nlp hadahana obath adama nlp hadahada bala ganna
4: lova sunda

0: ප්‍රථම පාරාදීසේ
1: මන බැඳුණු ඇස නොගැටුණු තැන් සොයා උදේම යමු සංචාරයක්.
0: Travel with Supreme.
1: සතියේ දවස් පහේම
2: The Welcome Show අහන්න.
3: අසු නවයයි එක. Supreme Radio.

0: Okay, bye.
1: Endless Weekend with Supreme Radio.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ සුබදවස
1: අලුත් වෙලා
0: පහසු වෙලා
2: තෑගි වැඩි වෙලා
0: අංක තුනයි ලග්න එකයි ලක්ෂ පහද ඉලෙක්ට්‍රික් බයික් එකද
1: කැමති එකක් අපේ අතේ සුබ දවසක්
0: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය

අසු නවයයි එක අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක් ඔහෝ.

0: සුරන් හමන ගමන් තාලය
1: සුරඟ ඔබද
2: අසු නවයයි එකෙන් අසු නවයයි තුනෙන්
0: එල සුවිකෑන් නොවිත් සුප්‍රීම් රඩියෝ.

0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයි NLP හදහන ඔබත් අදම NLP හදහට බලා ගන්න
2: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි
3: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු
4: පස්වාන් දහසකන සමාවසන රාජෝත්තමයණන් වහන්ස
3: අහල පහල නිවැසියන්ට බාධාවන ලෙස තා ගෝෂා පවත්වන්නේ මන්ද පවසව
4: අනේ මහරජතුමනි මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නෑ දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ
3: ඈ හැබෑවට
5: සතිය දවස් පහේම දවල් දෙකට
6: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.
7: සුවඳ දැනි දැනි දැනෙනවා.
8: සොඳුරු අතීතයේ සෙවණැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night.
6: සතියේ දිනවල රාත්‍රී 7ට
5: අනුග්‍රහය
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයි NLP හදහන ඔබත් අදම NLP හදහට බලා ගන්න
0: 89.1 89.3 Supreme Radio

0: ආශ්වාස පහයි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයි. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.

89.3 තුන සුප්‍රීම් රේඩියෝ. අහසෙ දිලේ පොළොවේ බලේ කොතනක්

0: සුදන් හමන ගමන් තාලය
1: සුරගබද
2: අසු නවයයි එකෙන් අසු නවයයි තුනෙන්
0: එල සුවිකෑන් ලුවිත් සුප්‍රීම් රඩියෝ.

0: කොහෙද මේ නෝනයි මහත්තයා යන්නේ? වේගෙත් පොඩ්ඩක් වැඩි වගේ නේද?
1: අද ඉතින් නිවාඩු දවසනේ සර්. එක දිගට නන් ස්ටොප් සින්දු ඇහෙද්දි දන්නේම නැතුව වේගෙ පොඩ්ඩක් වැඩි වෙලා.
0: සුප්‍රීම් රේඩියෝ මියුසික් සන්දේ නේ. එහෙනම් සද්දේ පොඩ්ඩක් වැඩි කරලා වේගෙ පොඩ්ඩක් අඩු කරලා ගියා නම් හරිනේ.
2: බෝරින් සන්දේ හැපෙන්න කරගන්න. ගැලපෙන මියුසික් වයිබ් එක.
3: සුප්‍රීම් මියුසික් සන්දේ.
2: ඉනිදා උදේ 9ට.
1: ඉගෙනන සර්.
4: පෙරලිකාර සඳුදා.
5: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා
4: හරි. සුවබර අඟහරුවාදා.
6: ආසාත්මිකතාවයේ සමහරක් වෙලාවට පින්නන්නේ ගැස්ට්‍රයිටිස්.
4: හැඩකාර බදාදා.
7: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්නෙ නැහැ.
4: රසපිරි බ්‍රහස්පතින්දා.
8: මුලින්ම කරන්න ඕනේ සෞ ටික හොදලා පෙරල.
9: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන.
3: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්. සතියේ දවස් පහේම උදේ 10ට.
10: Supreme Radio.

0: තමයි කන්දොස් කිරියාව. මේ අම්මටයි දුවටයි කරුණාවෙන් මං කියන්නේ.
1: මේ වෙනදා මෙච්චර පාන්දරින් ලාල් මහත්තයා කුස්සියට එන්නේ නැහනේ.
2: ඔබ දන්නවනේ. මට කඩකෑම කන්න බෑ කියලා.
3: තමුසේ මටත් සෙල්ලම් දාන්න එනවා.
4: අයියෝ අයියෝ.
3: දානවායි කූඩුවට.
4: අංකල් ඊයේ උසාවි පැත්තේ හිටියා.
5: අපේ ගෑන්ට පිස්සු.
6: මේක කාගේ වෙන්නේ නැද්දන්නේ?
7: මං දන්නවද බං?
8: සේද බලා මල්යහනේ. පාවෙමු සමතා. යෝන් වසන්තේ. ටීවී සුප්‍රීම් ප්‍රයිම් ටයිම් තුලින්. සතියේ දිනවල රාත්‍රී 9ට.
9: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
10: අනේ පුතේ ඔය ටූත් පේස්ට් එක නෙවෙයි. ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
11: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
12: The welcome show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen patala gannatu patan ganna satiya dawas 5ema udey 7ta.
13: The welcome show.
14: Anugrahaya.
15: NLP hadahana. ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හඳහන. ඔබත් අදම NLP හඳහට බලා ගන්න.

අසුනවයයි එක අසුනවයයි තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.

சுனவியை இக்க சுனவியை துன்ன சுப்ரீம் ரேடியோ.

0: ප්‍රීම් රේඩියෝ
1: සුපදවස
2: අලුත් වෙලා
3: පහසු වෙලා
4: ඇගි වැඩි වෙලා
3: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
2: කැමති එකක් අපේ අතේ සුපදවස
0: දවස සුපයි සිහින දිනයි සුපදවසක් ජාතික ලොතරැයි මණ්ඩලය ලොව සුන්දරතම පාරාදීසේ
2: මන බැඳුණු ඇසේ නොගැටුණු තැන් සොයා උතුරම යමු සත්‍චාරයක්
5: Travel with Supreme
2: සතියේ දවස් පහේම
0: වෙල්කම් ෂෝ අහන්න. 89.1 89.3
5: සුප්‍රීම් රේඩියෝ.

0: වෙලාව සසහයයි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: සුබ දවසක්
1: අලුත් වෙලා
2: පහසු වෙලා
3: තෑගි වැඩි වෙලා
4: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය.

89.1 89.3 Supreme Radio.

0: සුප්‍රීම් රේඩියෝ මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
1: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
2: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
3: The welcome show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන හිනාවෙලා ආසාවෙන් පටන ගන්න දෝ පටන් ගන්න සතිය දවස් පහේම උදේ 7ට The welcome show.
2: අනුග්‍රහය.
4: සුබ දවසක්.
2: අලුත් වෙලා.
4: පහසු වෙලා.
5: තෑගි වැඩි වෙලා.
6: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
7: ඕ මරා උපන් බිරිඳ.
8: එහි නිදුරු.
9: කරන්න ඕනේ මොනවද? එපා මොනවද කියලා මම හොදාට දන්න.
10: මේ කුඩම්මේ
11: ආයි හැම උඹ ඒ කෙල්ල වාසය කරන්නේ.
12: එයා සමන් මලි. එයා හොඳට සින්දු කියනවා.
13: සිරිය දිරිය දියනිය සමන් මලිය ටීවී සුප්‍රීම් ප්‍රයිම් ටයිම් තුලින් සතියේ දිනවල රාත්‍රී 8ට
14: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.

0: ජීවිතයට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ ගොවිසෙත ප්‍රථම දයාගේ දිනාගත් ගම්පහ කෞශල්‍යා රාජපක්ෂ.
1: මගේ නම කෞශල්‍යා. මං ආවේ ගම්පහ ඉඳලා. ඉතින් මං හැමෝටම කියන්නේ මං වගේ ජයග්‍රහණය කරන්න ඕන නම් ජාතික ලොතරැයි මණ්ඩලයේ ටිකට් එකක් ගන්න කියලා. ඇත්තටම මං සතුටු වෙන ජාතික ලොතරැයි මණ්ඩලයේ මේ කරන කාර්යය ගැන. ඇත්තටම මම මේකලා ආයෝජනය කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මං දිගටම ලොතරැයි ගන්නවා. ඇත්තටම සතුටුයි.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය. NLB. One station, all the

0: නවයයි එකෙන් 89.3 තුනෙන් සුප්‍රීම් රේඩියෝ.
1: හරිනේ දැන් අන්න නැවැත්තුවා. මම කිව්වනේ හිමින් යමු කියලා.
2: කොහෙද මේ නෝනායි මහත්තයා යන්නේ? වේගෙත් පොඩ්ඩක් වැඩි වගේ නේද?
3: අද ඉතින් නිවාඩු දවසනේ සර්. එක දිගට නන් ස්ටොප් සින්දු ඇහෙද්දි දන්නේම නැතුව වේගෙ පොඩ්ඩක් වැඩි වෙලා.
2: සුප්‍රීම් රේඩියෝ මියුසික් සන්දේනේ. එහෙනම් සද්දෙ පොඩ්ඩක් වැඩි කරලා වේගෙ පොඩ්ඩක් අඩු කරලා ගියා නම් හරිනේ.
4: බෝරින් සන්දේ හැපෙන්න කරගන්න ගැලපෙනම මියුසික් වයිබ් එක.
5: සුප්‍රීම් මියුසික් සන්දේ.
4: ඉනිදා උදේ 9ට.
3: ඉගෙන සර්.
5: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.

0: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු.
1: එම මෙහෙම
2: පස්වාන් දහසකන සමාවසන රාජෝත්තම අනන් වහන්ස,
0: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? අවසව.
3: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
0: ඈ හැබෑවට
4: සතිය දවස් පහේම දවල් දෙකට
5: සින්දු කැෆේ විත් නිමේෂා.
6: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.
7: සුවඳ දැනි දැනි දැනෙනවා.
8: සොඳුරු අතීතයේ සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night.
6: සතියේ දිනවල රාත්‍රී 7ට
9: අනුග්‍රහය.
10: සුබ දවසක්.
9: අලුත් වෙලා
10: පහසු වෙලා
11: තැඟි වැඩි වෙලා
12: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය
13: 89.1 89.3 Supreme Radio. Supreme Radio. Supreme Radio. Magi hande. Magi rata.

0: සුරන් හමන ගමන් තාලය
1: සුරඟ බද
2: අසු නවයයි එකෙන් අසු නවයයි තුනෙන්
0: ඉන්ද සුවිකෑන් නොබිත් සුප්‍රීම් රඩියෝ
3: අප මහා බෝධිසත්වයන් වහන්සේ මෝර රාජව ඉපිද සිටි සමයේ සතුරු උපද්‍රවවලින් මිදී තේජවන්තව සහ සුරක්ෂිතව වැජබීමට උපකාරී වූ සියලු පාදක මර්ධනය කර ජයග්‍රහණය උදාකර දෙන උතුම් මෝර පිරිත මෙසේ ශ්‍රවණය කරමු.

0: 89.3 සුප්‍රීම් වේලාව රාත්‍රී 7යි.
1: ජීවිතයේ සිහින සැපය කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.

0: සුප්‍රීම් රේඩියෝ
1: නවත්ත ගන්න ඔය කන්දුස් කිරියාව. මේ අම්මටයි දුවටයි කරුණාවෙන් මං කියන්නේ.
2: මේ වෙනදා මෙච්චර පාන්දරින් ලාල් මහත්තයා කුසියට එන්නේ නැහනේ.
3: ඔබ දන්නවනේ. මට කඩ කැම කන්න බෑ කියලා.
4: තමසේ මටත් සෙල්ලම් දාන්නේ නෝ.
5: අයියෝ අයියෝ.
4: දානුයි කූඩුවට.
5: අංකල් ඊයේ උසාවියේ පැත්තේ හිටියා.
6: අපේ ගෑන්ට පිස්සු.
7: මේක කාගේ වෙන්නේ නැද්දන්නේ? මං දන්නවද බං?
8: සේද බලා මල්ලහනේ. ආවේ මොසමතා. යෝන් වසන්තේ ටීවී සුප්‍රීම් ප්‍රයිම් ටයිම් තුලින් සතියේ දිනවල රාත්‍රී 9ට
9: පෙරලිකාර සඳුදා
10: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරි
9: සුවබර අඟහරුවාදා
11: ආසාත්මිකතාවයේ සමහරක් වෙලාවට පින්දන්නේ ගැස්ට්‍රයිටිස්
9: හැඩකාර බදාදා
12: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්නේ නැහැ
9: රසපිරි බ්‍රහස්පතින්දා
13: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරන
14: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
15: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් සතියේ දව

0: 89.1 Supreme Radio. ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ මහජන සම්පත ලොතරැහියෙන් රුපියල් ලක්ෂ 25ක තියාගේ දිනාගත් කෑගල්ලේ චන්දිමා බණ්ඩාර මහත්මිය.
1: මම චන්දිමා බණ්ඩාර, ආවේ කෑගල්ල ප්‍රදේශයෙන්. ජාතක ලොතරැයි මණ්ඩලයේ මහජන සම්පත දිනුවාරයකින් මට ලක්ෂ 25ක මුදලක් ජයග්‍රහණය කරගන්න හැකි වුණා. නොසිතූ අවස්ථාවක ලැබුණු මේ මුදල මගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සහ මගේ ඉදිරි අනාගතය වෙනුවෙන් යොදවන්න මම තීරණය කළා තියෙනවා. මම නගරයට ගියොත් මම ගන්නවා එකක්. ඒක මට ආවේ පුරුද්ද තාත්තගෙන්. ඉතින් ඒක එයාලයි කාලින්දම මම දකින්නවා දිනුම් අදිනවා. ඉතින් මටත් විශ්වාසයක් තිබුණා, මටත් ඇදේ කියලා. ඒකයි මම ඒක දිගටම මේ විදිහට ලොතරැයි පත් ගත්තේ. ඉතින් අද මට ඒ වාසනාව හිමිුණා. ඉතින් ඔයාලගේ අනාගතය සාර්ථක කරගන්න, ඔයගලගේ හීන හැබෑ කරගන්න ජාතික ලොතරැයි මණ්ඩලයෙන් ඔයගලන්ට මේ ලබා දෙන සහයෝගය ලබා ගැනීමට නම් ඔයගොල්ලොත් මං කියනවා ටිකට් පටක් අරගෙන ජයග්‍රහණයක් ලබා ගන්න කියලා. ඒ වගේම මේ අවස්ථාව ලබා දුන්නට ජාතික ලොතරැයි මණ්ඩලයට ගොඩක් ස්තුතියි.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB. ලොව සුන්දරතම පාරාදීසේ
2: මන බැඳුණු ඇස නොගැටුණු තැන් සොයා උදේම යමු සංචාරයක්.
3: Travel with Supreme.
2: සතියේ දවස් පහේම
4: The Welcome Show අහන්න.
5: පහසෙන් දිලේ පොළොවේ බලේ කොතන ඇහේ.
6: Supreme Radio. මේක සුපිරියක්.

89.1 89.3 Supreme Radio.

0: සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
1: සතියේ දිනවල රාත්‍රී 7ට
2: අනුග්‍රහය
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න 89.1 89.3
0: Supreme Radio.

0: ඔබ මේ බැඳ සිටින්නේ සුප්‍රීම් රේඩියෝ සමගින්. දැන් වේලාව රාත්‍රී 8යි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: සුබ දවසක්
1: අලුත් වෙලා
2: පහසු වෙලා
3: තෑගි වැඩි වෙලා
4: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය.

89.3 තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක

0: සුප්‍රීම් රේඩියෝ.
1: හරින දැන් අන්න නැවැත්තුවා. මම කිව්වනේ හෙමින් යමු කියලා.
2: කොහෙද මේ නෝනායි මහත්තයා යන්නේ? වේගෙත් පොඩ්ඩක් වැඩි වගේ නේද?
3: අද ඉතින් නිවාඩු දවසනේ සර්. එක දිගට නන් ස්ටොප් සින්දු ඇහෙද්දි දන්නේම නැතුව වේගෙ පොඩ්ඩක් වැඩි වෙලා.
2: සුප්‍රීම් රේඩියෝ මියුසික් සන්දේනේ. එහෙනම් සද්දේ පොඩ්ඩක් වැඩි කරලා වේගෙ පොඩ්ඩක් අඩු කරලා ගියා නම් හරිනේ.
4: බෝරින් සන්දේ හැපෙන්න කරගන්න ගැලපෙනම මියුසික් වයිබ් එක.
5: සුප්‍රීම් මියුසික් සන්දේ.
4: ඉනිදා උදේ 9ට.
3: ඉගෙනන සර්.
5: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.

0: නවයයි එකෙන් 89.3 තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: පෙරලිකාර සඳුදා
2: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරි
1: සුවබර අඟහරුවාදා
3: ආසත්මිකතාවේ සමහරක් වෙලාට පින්නන්නේ ගැස්ට්‍රයිටිස්
1: හැඩකාර බදාදා
2: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්නෙ නැහැ.
1: රස පිරි බ්‍රහස්පතින්දා
4: මුලින්ම කරන්න ඕනේ සෞටික හෝදලා පෙරල
5: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
6: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් සතියේ දවස් පහේම උදේ 10ට
7: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
8: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු.
9: එම මෙහෙම
10: පස්වන් දහසකන සමාවසන රාජෝත්තම යනන් වහන්ස
8: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? පවසව.
11: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මොත්.
8: ඈ හැබෑවට
5: සතිය දවස් පහේම දවල් දෙකට
6: සින්දු කැෆේ විත් නිමේෂා 89.1 89.3

0: අසුනමේ දශම එකෙන් අසුනමේ දශම තුනෙන් ඔබ මේ අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ. දැන් වෙලාව රාත්‍රී 9යි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.

89.3 Supreme Radio.

0: Dream Radio.
1: Endless weekend with Supreme Radio.

0: සුප්‍රීම් රේඩියෝ ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ හඳහමේ සුපිරි ත්‍යාගයේ දිනාගත් වාසනාවන්තිය රම්බඩ නාලනී රත්නායක.
1: මගේ නම නාලනී රත්නායක. මම රම්බඩ. මට සඳහනේ සුපිරිතයාගේ ලැබුණා ජාතික ලොතරැයි මණ්ඩලේ. මම නොකඩවා ටිකට් ගන්න දිනුම බලාපොරොත්තුෙන් තමයි දිනුම් ගත්තේ. මින් ඉදිරියටත් දිනුම් ගන්නවා, මීට වැඩිය දිනුමක් ලැබෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. අනිත් අයටත් මම කියන්නේ පුංචි රුපියල් 40ක් වේදන් කරලා ටිකට් එකක් ගන්න, ඇත්තටම ලොකු දිනුම් ලබා ගන්න පුළුවන්. ඒ වගේම රුපියල් 40ක් වේදන් කරාට ලැබෙන ප්‍රමාණය විශාලයි. වේදන් කරාට කවදා හරි දවසක තමන්ට දිනුමක් ලැබුණොත් හිතෙනවා මේ රුපියල් 40ක් යොදවපු එක ලොකු දෙයක් කියලා.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.
2: හරිනේ දැන් අන්න නැවැත්තුවා. මම කිව්වනේ හෙමින් යමු කියලා.
3: ආ කොහෙද මේ නෝනායි මහත්තයා යන්නේ? වේගෙත් පොඩ්ඩක් වැඩි වගේ නේද?
4: අද ඉතින් නිවාඩු දවසනේ සර්. එක දිගට නන් ස්ටොප් සින්දු ඇහෙද්දි දන්නේම නැතුව වේගෙ පොඩ්ඩක් වැඩි වෙලා.
3: ආ සුප්‍රීම් රේඩියෝ මියුසික් සන්දේ නේ. එහෙනම් සද්දේ පොඩ්ඩක් වැඩි කරලා වේගෙ පොඩ්ඩක් අඩු කරලා ගියා නම් හරිනේ.
5: බෝරින් සන්දේ හැපෙනින් කරගන්න ගැලපෙන මියුසික් වයිබ් එක.
6: සුප්‍රීම් මියුසික් සන්දේ.
5: ඉනිදා උදේ 9:00ට.
4: ඉගෙනන සර්.

0: අවසාන ප්‍රශ්නය. ආශ අපි හිතමු අයිසරහ දෙන්නෙක් රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාවේ ආගිය යුතුක මොකද්ද?
1: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ.
2: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට Tempo Town අහන්න.
3: Tempo Town
2: with Aashi.
4: 89.1 Supreme Radio. Supreme Radio. Make a superior.

0: නවයයි එකෙන් 89.3 තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: මව මරා උපන් බිරිඳ
2: එහි නිරු
3: කරන්න ඕනේ මොනවද එපා මොනවද කියලා මම හොදාට දන්න.
4: අනේ කුඩම්මේ
5: ආයි හැම උඹ ඒ කෙල්ලව ආශ්‍රය කරන්නේ.
6: එයා සමන් මලි. එයා හොඳට සින්දු කියනවා.
0: සිරිය දිරිය දියනිය සමන් මලිය ටීවී සුප්‍රීම් ප්‍රයිම් ටයිම් තුලින් සතියේ දිනවල රාත්‍රී 8ට 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ මගේ හඬ මගේ රට.

නවයයි එක අසු නවයයි තුන්න සුප්‍රීම් රේඩියෝ.

89.1 89.3 Supreme Radio.

අසු නොවයයි එක අසු නොවයයි තුන. සුප්‍රීම්

0: 89.1 89.3
1: Supreme Radio.

89.1 89.3 Supreme Radio.

89.1 89.3 Supreme Radio.

89.1 89.3 Supreme Radio.

අසුනවයයි එක අසුනවයයි තුන සුප්‍රීම් රේඩියෝ මගේ හඬ මගේ රටේ

89.3 සුප්‍රීම් රේඩියෝ.

නවයයි එක 89.3 සුප්‍රීම් රේඩියෝ.

Asunavia y Ekran, Asunavia y Tuna. Supreme Radio.

ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ භයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද සියලු රැකවරණය ලැබේවා.

රත්නමාලී ගාථාත්‍රය. මේ මහානුභාව සම්පන්න ඉතා අනර්ග ගාථාරත්නය අතිශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහා චෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම අනර්ග ගාථාරත්නය මාතලේ අනුවිහාරයේ පුස්කොළ පොත්වල ලියා නිධන්ගත කොට ඇත. බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මෙය නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යහපත් කටයුත්තකටම පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනීය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සූපත් වේ. සියලු දුක්, භය, රෝගයන් වෙනසී සියලු සම්පත උදා වේ. රටට සෞභාග්‍ය උදා වේවා. සියලු උවදුරු දුරු වේවා. සියලු දෙනාගේම ප්‍රඥාව වැඩි වේවා. සියලු සත්වයෝ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා.

අන්තරාය නිවාරණ පිරිත බුදුවරයෙකුගේ දිවියට සමනක් ඝන රැසට දෙතිස් මහා පුරිස් ලකුණට බුදුවරයෙකු ලබන සිව්පසයට කිසිවෙකුට විපතක් කළ නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ බලයෙන් සියලු කරදර මාරක අපල සියලු වසංගත රෝග දුරු වේවා. මානසික ප්‍රීතිය උදා වේවායි සත්‍යක්‍රියා කරමු.

අංගුලිමාල ආරක්ෂාව. අංගුලිමාල මහරහතන් වහන්සේ බොහෝ දෙනෙකුගේ පීඩාවට ලක් වූහ. බුදු පියාණන් වහන්සේ එම පීඩාවන්ගෙන් මිදීමට උන්වහන්සේට මේ ගාථා රත්නය කියා දුන්හ. සතුරු පීඩා ඇති කාහට වුවත් මෙය භාවිත කළ හැකි. සතුරු මිතුරෝ වෙති.

බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ලාභීන් අතර අගතැන්පත් රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථ වාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදාක

නවයයි එක 89.3 සුප්‍රීම් රේඩියෝ.

වහන්සේ විසින් දේශනා කර වදාළ මෙලව සහ පරලොව දිනුව යහපත සලසන අප්‍රමාණ ගුණ ඇතා වූ මෙම මහපිරිත් දේශනාවේ බලයෙන් ඔබ සැමට සියලු

ජය සිද්ධි මහිද්දි මහා ගුණං අපරිමිත පුඤ්ඤාධිකාරස්ස සබ්බන්තරාය නිවාරණ සමත්තස්ස.

සිතේ බිය සහ සැකය දුරුකර පෞරුෂය සහ තේජස වර්ධනය කරන නපුරු බලපෑම් වලින් ආරක්ෂාව සලසන සුවිශේෂී ආරක්ෂක පිරිතක් වන මෝර පිරිත මගින් අද දිනේ අප බලාපොරොත්තු වන සියලු කටයුතු සාර්ථක කර ගැනීමට ආශිර්වාද ප්‍රාර්ථනා කරමු.

89.1 89.3 Supreme Radio.